රෝගාබාධවලින් මිදේවා. එම යහ ප්‍රාර්ථනාවන් පෙරදැරිව නිර්වත්‍ය ආකාරයටම ශබ්ද උච්චාරණය කොට සජ්ජායනා කරනු ලබන මෙම සීවලී පිරිතම ශ්‍රවණය කොට ඔබත් ශාන්තිය උදාකර ගන්න.

ගෙන් ජීවිතයට අතිවන බලපෑම් ගැහැට විවිධ පීඩා දුක් කරදර නැතිකොට නවග්‍රහයන්ගෙන් පීඨ ආරක්ෂාව ඔබ වෙත ලබා දෙන මෙම නවග්‍රහ සාන්තියේ බලයෙන් ඔබටත් අපටත් මුළු මහත් ලෝක ධාතුවටමත් යහපතක් සිතක් සාන්තියක් වේවා. අපල උවදුරු ග්‍රහ දෝෂ නැකත් දෝෂ භූමි දෝෂ ආදීකොට සියලු උවදුරු ගැහැට දූරී භූත වී යහපතක් සිතක් සාන්තියක්ම වේ.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: නිරන්තරයෙන් හැකි සෑම විටම තෙරුවන ගුණ සිහි කිරීමෙන් යහපත සලසා ගත හැකි ගාථාත්‍රයන් චත්ත මානවක ගාථා.

ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුතිල FM වඩාත් හරවත් වූ ගුවන්විදුලි කලාවක් සඳහා අපි දැන් සියලු ලෝක සත්වයන් වෙත මෙත් කරුණා ඉපදවීම සඳහා මෛත්‍රී භාවනාවත් සමග යොමු වෙමු.

සිත්න් සිසිල්වේවා සියලු දුක් දුම් නස්සිඳේවා දහම් සුවඳින් හද නිවේවා ගැටලු ඉඳ හිට නැගෙන තරමට

0: ඔබට එම සුභාසිංසන සුදුල FM ගුවන් විදුලිය තුලින් ගෙන එනු ලැබුවේ පූජ්‍යපාද ගරු මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසින්.
1: සුදුල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
2: සුදුල ගුවන් විදුලිය.
4: විදේශ ගත වී සිටින ඔබට මේ සෙත් කවිවල බලයෙන් යහපතක් උදා වේවා. උදේ සවස ශ්‍රවණය කිරීමෙන් ඔබට ඇති වී ඇති සියලු ග්‍රහ දෝෂාන්ධකාර වින දෝෂාන්ධකාර දුරු වේවා. හොඳින් ශ්‍රවණය කරන්න.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලිය.
1: නරසීහ ගාථා.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ.lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: නමු බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත්තෝ අරහත්තෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.
1: සමටම තිසරණ සරණයි. ආයුබෝවන්. සුභ උදසනක් වේවා. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන්විදුලිය සමග. ඊයේ රාත්‍රී 10 සිට මේ මොහොත දක්වා සුදිල ගුවන්විදුලිය ඔස්සේ විකාශය වූ පරිත්‍රාණ ධර්ම දේශනාවන්ගේ සෙත සාන්තිය ආරක්ෂාව රැකවරණය සලසාගෙන සිටින මේ මොහොතේදී අදත් අවසරයි මට ඔබේ නිවසට, වෙළඳසැලට, කාර්යාලයට, කර්මාන්ත ශාලාවට, සේවා ස්ථානයට, නැතහොත් ඔබ රැඳී සිටින වාසස්ථානයට ගොඩවදින්නට ලැබුවා වූ මේ සුන්දර දිනය ඔබේ යහපත් සිතුම් පැතුම් සියල්ල ඉටුවන වාසනාවන්ත ශ්‍රී සුභ දවසක්ම වේවා. අද දිනය තිසරණ බලෙන් සිළු දෙවි රැකවරණින් ඔබ කරන කියන සිතන පතන ඔබේ යහපත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම සඵල වේවා. ඔබේ දිවි මඟ යහපත් වේවා. ඒ ආශිර්වාදය සමගින් මෙතැන් සිට උදේ 8 දක්වා මේ ආරම්භ වන්නේ සුදිල උදයයි. අපි ආරාධනා කර සිටිනවා අදත් සුදිල ගුවන්විදුලියේ වැඩසටහන් ශ්‍රවණය කරමින් රැඳී සිටින ලෙසට. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
2: සුදිල ගුවන්විදුලිය
3: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
4: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

0: සුදිල ගුවන් විදුලිය. සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මේ ඔබට සිහිපත් කරන්නේ අපගේ වැඩසටහන් පිළිබඳ විස්තරය. පෙරවරු 8ට ධර්මානුශාසනාව. පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා අපගේ සාමාන්‍ය වැඩසටහන් ගුවනට නැංවෙනවා. පස්වරු 2 සිට පස්වරු 4 දක්වා සුමියුරු මියුරු හින්දි ගීතාවලිය. පස්වරු 4 සිට පස්වරු 5 දක්වා සේවා පණිවිඩ හා බුදුබැති ගීත ජනප්‍රිය ගීත කිහිපයකට ඔබට සවන් දිය හැකියි. පස්වරු 5 සිට මතුදින ලෝදිනන පුංචි අපි සුදුල ගුවන් උදුලියේ ළමා වැඩසටහන පස්වරු 5:55ට තෙරුවන් නමදිමු. පස්වරු 6:15ට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම විකාශය කරනවා. රාත්‍රී 8ට ඔබ වඩාත් ප්‍රිය කරන සුවිශේෂී වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. රාත්‍රී 10 සිට සර්ව රාත්‍රී පාරිත්‍රාණ ධර්ම දේශනාව. පෙරවරු 5 සිට බුදුගුණ, දහංගුණ, සංඝගුණ, සෙත් කවි, ජයමංගල ගාථා ආදිය ගුවනට නැංවෙනවා. පෙරවරු 6:40 සිට ඔබට දේශාභිමානී ගීත හා උදා ගී කිහිපයකට සවන් දිය හැකියි. මා ඒ සිහිපත් කළේ සුදුල ගුවන් විදුලියේ වැඩසටහන් විස්තරය පිළිබඳවයි.
1: සුදුල ගුවන් විදුලිය. සුදුල ගුවන් විදුලිය.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ.
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.
2: සුදිල

0: සුදිල ගුවන්විදුලිය
1: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

සුදුල ගුවන්විදුලියේ උදා වැඩසටහන සුදුල උදය සමගයි. දිනපතා උදේ 7 සිට පෙරවරු 8 දක්වා සුදුල උදය ගෝනට නැංවෙනවා. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවිය.

කිරීමේ ආනිසංස. අත්තදස්සේ බුදුරජාණන් වහන්සේගේ කාලේ චත්‍රදායක නමින් ස්වාමින් වහන්සේ නමක් සිටියා. මේ ස්වාමින් වහන්සේ පෙර ආත්ම භාවයක පෙර කාලයක තමන්ගේ එකම පුතුණුවන් පැවිදි භාවයට පත් වුණා. පැවිදි භාවයට පත් වෙලා මේ පුතුණුවන් කෙලෙසුන් අසා රහත් භාවයට පත් වුණා. රහත් භාවයට පත් වූයෙන් පිරිනිවන් පෑවා. පින්වතුනි, ඒ ආත්මයේ මේ චත්‍රදායක හාමුදුරු පුතුණුවන්ගේ පිරිනිවන් මංචකේ පිරිනිවන් පෑ ස්ථානයේ දැකලා එම ස්ථානයට ගිහින් සුදු රෙදි කෑල්ලක් සකස් කරගෙන ඒ තුනින් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් චත්‍රයක් සකස් කරලා පිරිනිවන් මංචකයට නම් වන්නට යෙදුණා. එහි ආනිසංස වශයෙන් බණ පොත කියා දෙනවා. කල්ප 94ක් සැප විපාක ලැබූ බව. එච්චර විතරක් නෙවෙයි, ඒ පිනෙන් තෙවරක් සක්විති රජ බවට පත් වූ බවද සඳහන් වෙනවා. එනිසා ඔබත් පූජා කරන පූජා වස්තුව පිළිබඳව අවබෝධ කරගෙන ඒ පූජා වස්තුව පූජා කරන කෙනාගේ ගුණය පිළිබඳව ගෞරවයේ සිතෙහි ඇති කරගෙන පූජා කරන්න. අන්න එවිට එහි ආනිසංස ඔබට ලබා ගන්නට පුළුවන්. චත්‍රදායක හාමුදුරුවන්ටත් ඒ ආනිසංසය ලැබුණේ පෙරාත්මයේ

0: මච්චේ හාමුදුරුවන්ට චත්‍රදානයේ අනුසස් අටක් ලැබිල තිබෙනවා. සීතලින් පීඩා නොලැබීම්, තම ශරීරයේ කුණු නොවැලීම්, උපද්‍රව නැත්තෙක් බවට පත්වීම, සෑම කල්හීම අන්‍යයන් විසින් ගරුබුහුමන් දැක්වීම, සියුම් වූ සුමට සුමුදු සමක් ඇත්තෙකු බවට පත්වීම, පිරිසිදු සිතක් ඇත්තෙකු බවට පත්වීම, ඌෂ්ණයෙන් පීඩා නොලැබී කටයුතු කරන කෙනෙක් බවට පත්වීම, බොහෝ විචිත්‍ර ලස්සන කුඩ ආදිය ලැබීම උතුම් පිනක් වශයෙන් හේතු වෙලා තිබෙනවා. ඔබටත් පින්වතුනි, ඒ ආනිසංස එලෙසින්ම ලැබේවා කියන ප්‍රාර්ථනා කරනවා.
1: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව අසුරු කරගත් සුදිල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදිල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

උන්වහන්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහල කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්නේ.

පෞකිරීමෙන් හොඳක් නොවෙයි. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇතිවෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තැන තැන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: සදහවත් පින්වතුනි, පින්වතියනි, සුතිල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලබන ධර්මානුශාසනාවට අපි මෙතෙන් සිට සවන් යොමු කරමු.

ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු කියන කවුරුත් පිංගතුනි බණ ඇසීම නිවන් දොරටුවක් ඒ නිසා මේ ධර්මානුශාසනාව ආරම්භයේදීම හිතේ දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න මේ උතුම් ධර්මානුශාසනාවත් මේ අහන බණ පද එකක් පාසා අපි සියලු දෙනාගේම ජීවිතවලට ධර්මාවබෝධයේ පිණිස නිවන් දොරටුවක් බවට පත්වේවා කියන අදිෂ්ඨානය. පිංගතුනි මේ සම්බුද්ධ ශාසනයේ ඒකා සංඛේය කල්පලක්ෂයක් අසංඛේයකුත් කල්පලක්ෂයක් පුරා අග්‍ර ශ්‍රාවක තනතුරක් මේ සම්බුද්ධ ශාසනයේ දරාගන්න සසරේ බොහෝ කාලයක් පාරමී පුරාගෙන පැමිණිච්ච මහා පින්වන්ත යුවලක් දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය කන්ති සච්ච අදිඨාන මෛත්‍රී උපේක්ඛා මේ දස පාරමී ධර්ම සම්පූර්ණ කළ යුතුයි කෙනෙක් ධර්ම අවබෝධයේ පිණිස සම්මා සම්බුද්ධත්වයට පත්වෙන බෝසතාණන් වහන්සේලා මේ දස පාරමී ධර්ම පාරමී හැටියට උපපාරමී හැටියට පරමත්ත පාරමී හැටියට 30 ආකාරයකට සම්පූර්ණ කරගත යුතුයි. බුදු කෙනෙක්ගෙන් විවරණ ලැබුණට පස්සේ නියත විවරණයක් ලැබිච්ච තැන ඉඳන් ප්‍රඥා අධික බෝසතාණන් වහන්සේලා සාරා සංකේය කල්පලක්ෂයක් මේ දසපාරමී සම්පූර්ණ කරනවා. ඒ වගේම සද්ධාධික බෝසතාණන් වහන්සේලා අටා සංකේය කල්පලක්ෂයක් අසංකේය අටකුත් මහා කල්පලක්ෂයක් පුරා ඔය දසපාරමී ධර්ම පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරනවා. මේ මහා භද්‍රකල්පේ ඊළඟට සම්බුද්ධත්වයට පත්වෙන මෛත්‍රී බෝසතාණන් වහන්සේ වීරිය අධික බුදු කෙනෙක් බවට පත්වෙනවා. උන්වහන්සේ 16 සංඛේය කල්ප ලක්ෂයක් අසංඛේය 16කුත් කල්ප ලක්ෂයක්ම දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය කාන්ති සච්ච අදිඨාන මෛත්‍රී උපේක්ඛා කියන මේ දස පාරමී පාරමී හැටියට උපපාරමිතා හැටියට පරමත්ත පාරමී කියන්නේ ජීවිතේ පවා පූජා කරනවා සම්බුද්ධත්වයේ ප්‍රාර්ථනා කර කර. මේ විදිහට බුද්ධත්වයට පත්වෙන උත්තමයන් වහන්සේලා සාරා සංකේය කල්පලක්ෂයේ අටා සංකේය කල්පලක්ෂයේ 16 සංකේය කල්පලක්ෂයේ හැටියට පාරමී සම්පූර්ණ කරලා තමයි ලෞතුරා සම්බුද්ධත්වයට පත්වෙන්නේ. ඊළඟට පින්වතුනි පසේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරගෙන මේ සසරේ පාරමී පුරාගෙන යන මහා වීරියවන්තයන් මහා කල්ප අසංකේය දෙහෙකුත් තවත් කල්ප ලක්ෂයක් පාරමී උපපාරමී සම්පූර්ණ කරනවා. ඊළඟ පිරිස තමයි සම්බුද්ධ ශාසනය තුල වැඩ ඉන්න අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා. අග්‍රශ්‍රාවක තනතුරක් ලැබීම පිණිස මහා කල්ප අසංකේය එහෙකුත් තවත් කල්ප ලක්ෂයක් දස පාරමී සම්පූර්ණ කරන්නට ඕන. උපපාරමී පරමත්ත පාරමී ගැන සඳහනක් නැහැ. දස පාරමී. අර කියන දාන පාරමිතාව, සීල පාරමිතාව, නෛෂ්කම්ම, පංචකාමයන් අතහැරිනෝ. ප්‍රඥාව, වීරිය, සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රඥාව ගැන ධර්මයේ සඳහන් වෙන්නේ සාරිපුත්තයන් වහන්සේ මේ ඒකා සංකේය කල්පලක්ෂයේ පුරාම
අගසව තනතුර ගැන විතරක් නෙමෙයි, ප්‍රඥාවන්තයන්ගෙන් අගතනතුර ලබන්නත් ප්‍රාර්ථනා කරගෙන සසර පුරාම නුවණ ප්‍රඥාව වඩාගෙන වඩාගෙන ආවා. උන්වහන්සේගේ ප්‍රඥා පාරමිතාව මුදුන්පත් වෙලා තිබ්බේ කියනවා. ඒ නිසානි පිංගතුනි එක ගාථාවේ පද දෙකයි ඇහුනේ. ඊයේ ධම්මා හේතුඵවවා තේසං හේතු තථාගතෝ ආහ කියන පද දෙක ඇහෙනකොටම සෝවාන් ඵලයටපත් වුණා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස සංයෝජන සම්පූර්ණයෙන් තමන් තුළින් දුරු වෙලා උතුම් සෝතාපන්න ඵලයටපත් වුණා. ගාථාවක පද දෙකක් ඇහිලා ඒ දීර්ඝ සංසාර ගමනේ ප්‍රඥා පාරමිතාව මුදුන්පත් වෙලා වැඩ සිටිය නිසා අග්‍ර ශ්‍රාවක තනතුරු ලබන්න අසංකේයකුත් කල්ප ලක්ෂයක් පුරා සසරේ පින් කරගෙන ඔහොම ඇවිල්ලා අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ වෙනකොට අද ওই නාලන්දා කියලා තියෙන නාලන්දා විශ්වවිද්‍යාලෙ මෙදා තිබුණ අන්නේ ප්‍රදේශේ තමයි උපතිස්ස කෝලිත ගිහි නම. යාළුවෝ දෙන්න පුංචි කාලේ ඉඳන් හිතවත් සංසාර පුරුද්දට යාළුවෝ. තරුණ කාලේ එනකොට ඔය තරුණ ආසාවන් තියෙනවා, නොයෙක් විනෝද වෙන්න යනවා, නටන්න යනවා, මේ විනෝද උයන් බලන්න කැමති, උත්සව බලන්න කැමති, මේ දෙන්නම යනවා. ඒ කාලේ තිබිලා තියෙනවා ගිරග්ග සමප්පජය කියලා කියන්නේ. සාමාන්‍යයෙන් ඔය අවුරුද්දකට සැරයක් තියෙන නිකන් කානිවල් වගේ උත්සවයක්. මේක බලන්න යනවා. ගිහිල්ලා බලාගෙන ඉන්නවා. ඉතින් නටනවා, පිරිස් කණ්ඩායම් වශයෙන් නටනවා, සින්දු කියනවා, විනෝද වෙනවා, මේවා බලලා ගෙදර එනවා. හැබැයි තරුණ වයසට එනකොට දෙන්නගෙම අර සංසාර පින ඒකා සංඛේ කල්ප ලක්ෂයක් පුරා සසරි පුරුදු කරපු පින දැන් මෝරනවා. පින බලවත් වෙලා එදත් ගියා යාළුවෝ දෙන්න මේ උත්සවේ බලන්න. එදා ගිහිල්ලා බලාගෙන ඉන්නකොට වෙනදා දැකලා ඒකේ ආස්වාදෙ වින්දා දැන් ආදීනෝ වැටහෙනවා. දැන් බලාගෙන ඉන්නකොට කල්පනා කරනවා දෙන්න මොනවද අපි මේ බලන්නේ. මේ නිකන් උඩ පනිනවා, නටනවා, දඟලනවා, වෙහෙසටපත් වෙනවා, අනුන් පිනවන්න මේ අය විශාල උත්සාහයක් දරනවා. මොකද්ද මේ ජීවිතයේ අර්ථය? මොකක්ද අපි මේ හොයන්නේ? මේවා බැලුවා කියලා අපිට කවදාවත් ගැලවීමක් විමුක්තියක් තියෙනවද? දෙන්නටම මෙහෙම කල්පනා වෙන්න පටන් ගත්තා. මේක බලාගෙන ඉඳලා දෙන්නම කතා වුණා, යහළුව ඇත්තටම අපි මොනවද මේ බලන්නේ? ඒක තමයි මාත් කියන්නේ. දැන් දෙන්නට දෙන්න එකම අදහස, දෙන්නම සාකච්ඡා කරා එහෙමනම් අපි මෙතනින්ම යම් විමුක්තියක් හොයාගෙන ආයි ගෙදර ආවේ නැහැ. අර උත්සවේ බලලා අවසන් වෙලා යාළුවෝ දෙන්න උපතිස්ස කෝලිත දෙන්න එතනින්ම පිටත් වුණා. ආයි ගෙදරටවත් ආවේ නැහැ කියන්න අවසර ගන්න අපි යනවා කියන්න ආවේ නැහැ. එතනින්ම ගියා විමුක්තියක් හොයාගෙන. එහෙම හොයාගෙන හොයාගෙන යනකොට විමුක්ති මාර්ගයක් හොයාගෙන යනකොට සංජේය කියලා පරිබ්‍රාජකෙක් ඉන්නවා. 500ක විතර පිරිසකට අනුශාසනා කරනවා. අර පිරිස හිතාගෙන ඉන්නේ සංජේය කියන්නේ ධර්මය අවබෝධ කරගත් උත්තමයෙක් කියලා. ඉතින් අනේ අර ගෝලියෝ ටික වැදගෙන අහගෙන ඉන්නවා, අපිටත් අවබෝධ වෙයි, දැන් අවබෝධ වෙයි, දැන් අවබෝධ වෙයි කියලා. උපතිස්ස කෝලිත දෙන්නත් ගිහිලා අර කණ්ඩායමටම එකතු වුණා. එකතු වෙලා කාලයක් අර සංජේය කරන දේශනා කියන අනුශාසනා කියන ඒවා අහගෙන හිටියා. හිටියා අවබෝධ වෙන්නේ නැහැ, වැටහෙන්නේ නැහැ. ඔන්න බලන්න අපිට මේකෙන් එකක් තේරෙනවා. කොච්චර සංසාර පින තිබුණත් ඒකා සංකේය කල්පලක්ෂයක් පාරමී පුරලා ප්‍රඥා පාරමිතාව මුදුන්පත් වෙලා තිබුණත් අහගෙන ඉන්නේ වැරදි බණක් නම් අවබෝධය ලැබෙන්නේ නැහැ. අර සංජේය ළඟට ගිහිල්ලා අහගෙන හිටිය කාලයක් කිසිම වැටහීමක් නැහැ. ඊට පස්සේ මේ දෙන්නම කතා වුණා, කිසි දෙයක් අපිට ලැබෙන්නේ නැහනේ. අපිත් ඉතින් අහගෙන ඉන්නවා, අපිට මෙතනින් එහාට කිසිම අවබෝධයක් වැටහීමක් ලැබෙන්නේ නැහැ. මේක නම් නෙමෙයි මාර්ගය. අපි දෙන්න යම් මෙතනින් විමුක්තියක් හොයාගෙන අපිට කොහේ හරි හම්බෙයි කියලා දෙන්නම එතනින් එළියට ආවා. අර සංජේ පරිබ්‍රාජකයාගේ ආශ්‍රමෙන් එළියට ඇවිල්ලා පාර දිගේ ඇවිදගෙන යනවා.
ඔහොම ගිහිල්ලා ටික දුරක් ගිහිල්ලා දෙන්න කතා වුණා. අපි මේ කතා කර කර එක පාර ගිහිල්ලා මෙහෙම යනවට වැඩිය හොඳයි, අපි දෙපැත්තකට බෙදිලා යමු. කාට හරි කලින් විමුක්ති මාර්ගයක් හම්බුනොත් අනිත් කෙනා හොයාගෙන ඇවිල්ලා ඒ මඟ කියලා දෙන්න, දෙන්නට දෙන්න පොරොන්දුවක් වුණා. ඉස්සල්ලාම විමුක්ති මාර්ගය හොයාගෙන හොයාගන්න කෙනා තමන්ට වැටහිච්ච ගමන් අනිත් යාළුව හොයාගෙන එනවා කිය. පාරේ දෙපැත්තකට බෙදිලා ගියා. ඔන්න ඔහොම යන අතරේ අපේ බුදුරජාණන් වහන්සේ පළවෙනි රහත් 69 අමතලා ධර්මප්‍රචාරයට පිටත් කරා පමණයි. චරත භික්ඛවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය. මහණෙනි, චාරිකාය වඩින්න බොහෝ දෙනාට හිත පිනිස සැප පිනිස අත්තායි හිතායි සුඛායි දේව මනුස්සාන දේව මිනිස් ලෝකයාට හිත සුව පිනිස චාරිකාය වඩින්න. එක මගකින් දෙනමක් යන්න එපා. ගම් නියම් ගම් පුරා වැඩම කරමින් ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසාන කල්යාණ මුල මැද අග පිරිසිදු සීල සමාධි ප්‍රඥා වලින් යුක්ත සාත්තං අර්ථ සහිත සබ්භ්‍යාංජනං පැහැදිලි ප්‍රකාශන මාධ්‍යම් තේරෙන භාෂාවෙන් පාරිසුද්ධම් බ්‍රහ්මචරියම් ප්‍රකාශේති පිරිසිදු නිවන් මඟ පිරිසිදු බඹසර නිවන් මඟම දේශනා කරමින් වඩින්න කියලා පස්සුක භික්ෂූන් වහන්සේලායි යසකුල පුත්‍රය ඇතුළු යාළුව 54 දෙනයි මෙන්න මේ රහතන් වහන්සේලා 69 ධර්ම ප්‍රචාරයට බුදුරජාණන් වහන්සේ පිටත් කරලා උන්වහන්සේ තනියම වැඩම කරා උරුවෙල් දනව්වට එදා. මෙන්න මේ පිරිස එක මගකින් දෙනමක් යන්න එපා කීවනේ. එක එක පාරවල් වල බුදුරජාණන් වහන්සේගෙන් අහලා දැනගත් අවබෝධ කරගත්ත දහම් පණවිඩේ කිය කියා උන්වහන්සේලා විසිරිලා ගියා. ඔන්න ඔහොම යනකොට දැන් අර උපතිස්ස කෝලිත දෙන්නත් පාරවල් දෙක දෙපැත්තකට යනවා. යනකොට උපතිස්ස දැක්කා සාන්ත ඉරියව් ඇති බොහොම දමනී වෙච්ච ඉන්ද්‍රියන් ඇති පාත්‍ර සිවුරු දර ශ්‍රමණයන් වහන්සේ නමක්. උන්වහන්සේ බිම බලාගෙන නගරේ වඩිනවා. කවුද මේ? අස්සජී මහරහතන් වහන්සේ රහත් වෙලා ඉවෙන කොණ්ණඤ්ඤ වප්ප බද්දිය මහානාම අස්සජී යන්නේ පස්වෙනි කෙනා. උන්වහන්සේගේ ඉරියව් දිහා බලාගෙන හිටිය හරිම සංවරයි, හරිම සාන්තයි, හිත පැහැදුනා. උන්වහන්සේ ළඟට ගිහිල්ලා අවසර අරගෙන බොහෝම ගෞරව කරලා ඇහුවා, අනේ ස්වාමීනි, ඔබ වහන්සේ නම් හරිම සංවරයි, ඔබ වහන්සේගේ ඉන්ද්‍රියන් හරි ප්‍රසන්නයි, ඔබ වහන්සේ නම් දමණය වෙච්ච කෙනෙක් පාටයි, ඔබ වහන්සේ මොන වගේ ධර්මයක්ද පුරුදු කරන්නේ, ඔබ වහන්සේට ගුරුවරයෙක් එහෙම ඉන්නවද, අනේ මට කියන්න කීවා, අනේ මටත් අනුකම්පාවෙන් ඒ මාර්ගය කියන්න. දැන් ඔන්න අස්සජී මහරහතන් වහන්සේ කියන්නේ උන්වහන්සේ රහත් වෙලා. රහතන් වහන්සේගේ තියෙන හිතමානීකම හිතන් උන්වහන්සේ කියනවා, මම ගොඩාක් ධර්මයේ දන්න කෙනෙක් නෙමෙයි. දැන් මේ රහතන් වහන්සේ නම මගේ ශාස්ත්‍රුන් වහන්සේ තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ. අන්න උන්වහන්සේ මේ දිනවල නම් දැන් මේ මොහොතේ වැඩ ඉන්නේ වේළුවනාරාමේ. මොකද ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ මේ බුදු වෙච්ච මුල්ම කාලෙනේ. පස්වග භික්ෂූන් වහන්සේලාට මුලින්ම දේශනා කරේ ධම්මචක්ක දේශනා, ධම්සප් පැවතුම් සූත්‍රය. ඒක අහලා තමයි මේ පස් දෙනාම පිළිවෙලින් සෝවාන් ඵලයට පත් වුණා. ඊට පස්සේ ඒ අයට අනන්ත ලක්කන සූත්‍ර දේශනාව, අනාත්ම ස්වභාවය ගැන විස්තර කරමින් දහම් දෙසුවා. ඒ දේශනාව අහලා පස් දෙනාම රහත් වුණා. ඊට පස්සේ තමයි යසකුල පුත්‍රය ඇතුළු යාළුව 54 දෙනා හොයාගෙන ආවා. ඒ අයටත් ධර්මය අවබෝධ වුණා. පළවෙනි වස් කාලේ ඉසිපතන මිගදායි මූල ගන්ධ කුටි, මුලින්ම වැඩ සිටියේ ගන්ධ කුටි. බුදුහාඳුරෝ වස් සමාදන් වෙලා ওই වස් මාස තුන වැඩ ඉඳලා වස් පවාරණින් පස්සේ තමයි මේ 69ක් ධර්ම ප්‍රචාරයට පිටත් කළ උන්වහන්සේ වැඩි. එතකොට බුදුරජාණන් වහන්සේව අර මාස 3ක් වගේ තමයි ඇසුරු කරේ. ප්‍රධාන දේශනා කීපයයි බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් අහලා දැනගෙන තිබුණේ. හැබැයි උන්වහන්සේලා රහතන් වහන්සේලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයක් ඇරෙන්න
තමන් අවබෝධ කරගෙන හිටියත් මන් දන්නවා කියලා උන්වහන්සේලා බොහෝ දේවල් කියන්න ගියේ නැහැ. අස්සජි මහරහතන් වහන්සේ කියනවා, මගේ ශාස්ත්‍රුන් වහන්සේ වැඩ ඉන්නේ වේළුවනාරාම. හැබැයි මං අවබෝධ කරගත්ත උන්වහන්සේගේ ධර්මයේ, ඒ අවබෝධ කරගත්ත ධර්මයේ මං හකුලවල කෙටියෙන් කියන්නම් කියලා. අනේ ස්වාමීනි කියන්න කියලා වැඳගත්තා. දැන් මේ මහපාරේ මිනිස්සු යන්නේන අතරේ මහපාරේ වැඳගෙන අහගෙන ඉන්නවා. අස්සජි මහරහතන් වහන්සේ ගාථාවකින් මේ නිවන් මගම හකුලවල ගාථාවක් කියනවා. ඒ ධම්මා හේතුප්පවවා තේ සංහේතු තථාගතෝ ආහ තේ සංචයෝ නිරෝධෝ ඒවං වාදී මහා සමනෝ කියලා ඔය ගාථාවක මේක දෙන්නේ පටිච්ච සම්පාදේ හකුලවල. එතකොට මේ වගේ පද හතරක පුංචි ගාථාවක් කියපු සැනින් පළවෙනි පද දෙක ඇහෙනකොටම අර සසර පුරා ඒකා සංකේ කල්පලක්ෂයක් පුරුදු කරපු සංසාරික නුවණ, ප්‍රඥා පාරමිතා නුවණ, පාරමී ශක්තිය මතු වුණා. ඒ මොහොතෙම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහාණය වෙලා උතුම් සෝතාපන්න ඵලයට පත් වුණා. උන්වහන්සේට බොහොම ගෞරව කරලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න වේළුවනාරාමයට යන මාර්ගයත් අහගෙන වන්දනා කරපු ගමම්ම මතක් වුණේ කාවද? යාළුවා කෝලිතව. පොරොන්දුවක් වුණානේ තමන්ට ධර්මයේ ලැබිච්ච ගමන් තමන්ගේ මිත්‍රයා හොයාගෙන මග කියන්න එනවා කියලා. ඒ වෙලාවේ ඉක්මනට කෝලිත ගිය පාරේ ඇවිදගෙන ඇවිදගෙන ඔහු හොයාගෙන යනකොට අනේ කෝලිතත් ඈතින් යනවා. ගිහිල්ලා කතා කරා, යහළුව යහළුව මට ධර්මය හම්බුණා කියලා. මට ධර්මයේ මුණ ගැහුණා කියෝ. පුදුම සතුටක්. දැන් බලන්න කෝලිතට බණ කියන්නේ හාමුදුරු කෙනෙක්ද? නෑ, ශ්‍රමණයන් වහන්සේ කෙනෙක් නෙමෙයි, තමන්ගේම යාළුවා උපතිස්ස. කෝලිත ධර්ම ගෞරවයයි වැදගත්. මට ධර්මය හම්බුණා කීවට පස්සේ කෝලිතත් වැඳගෙන කිව්ව, අනේ මට ඒ ධර්මයේ කියන්න, ඒ උතුම් ධර්මයේ මටත් කියන්න කිව්ව. අර අහගත්ත ගාථාවමයි, ඒ ධම්මා හේතු පබවා තේ සං හේතු තථාගතෝ ආහ තේ සංචයෝ නිරෝධෝ ඒවං වාදී මහා සමනෝ කියන මේ ගාථාවේ පද හතරම කියලා ඉවර වෙනකොට කෝලිතත් සුවාන් ඵලයට පත් වුණා. එතකොට මේ ගාථාවේ පළවෙනි පද දෙක අහලා අවසන් වෙනකොට උපතිස්ස සුවාන් වුණා, පද හතරම අහලා අවසන් වෙනකොට කෝලිත සුවාන් ඵලයට පත් වුණා. දැන් දෙන්නම සෝතාපන්න ඵලයට පත් වෙච්ච ආර්ය ශ්‍රාවකවරු දෙන්නේ. එහෙම්මම බුදුහාඳුර හොයාගෙන ගියෙත් නැහැ. යුතුකම් ඉෂ්ට කරන්න ආපහු ආවා අර සංජීවගේ තැනට. මොනවා හරි තමන්ට වැටහුණක් නැතත් කාලයක් සංජීව ළඟ හිටියනේ. ඇවිල්ලා සංජීව ඇතුළු වර 500ක පිරිසට ඇවිල්ලා කිව්වා, අපිට උතුම් ධර්මයක් ලැබුණා. බුදු කෙනෙක් පහළ වෙලා. ඒ බුදුරජාණන් වහන්සේ අන්න වේළුවනාරාමේ රජගහනුවර වැඩ ඉන්නවා. අපි යනවා යන් අපිත් එක්ක කීවා. ඒ වෙලාවේ සංජය ඇතුළු එතනින් භාගයක් විතර 250ක් විතර කිව, නෑ නෑ අපි යන්නේ, අපි යන්නේ කිව්. අපිට මෙහෙම හොඳයි කිව්. සංජය කිව්වා, මමත් ශාස්ත්‍රවරයෙක් කියලා හිතාගෙන ඉන්නේ. ඉතින් අපිත් දන්න දෙයක් තියෙනවා. අපි මාව පිළිගත්ත කට්ටියක් ඉන්නවා. මට ඔය එක එක තැඟවලට යන්න ඕනේ නෑ කිව්. අන්න කරුමේ මාන්නේ නිසා වැහිලා ගියා. හැබැයි එතන හිටපු 250ක විතර පිරිසක් කිව්වා, නෑ අපි එනවා. අපි එනවා ওই දෙන්නත් එක්ක. අර 500ෙන් 250ක් එකතු වුණා. අන්නේ පිරිසත් එක්ක උපතිස්ස කෝලිත අර 250ක පිරිසත් එක්ක පිටත් වුණා රජගහනුවර වේළුවනාරාමේ හොයාගෙන. එදා අපේ බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමේ වැඩ ඉන්නවා. සංඝයාට අනුශාසනා කරමින් වැඩ සිටිද්දී ඈතින් එනවා තරුණ පිරිසක්, 250ක පිරිසක් එනවා. ඉදිරියෙන් එනවා මහා පින්වන්ත තරුණයෝ දෙන්නේ උපතිස්ස කෝලිත. බුදුරජාණන් වහන්සේ අර සංඝය අතරෙදීම ශ්‍රී හස්තය දිගු කරලා පෙන්වුවා, මහණෙනි අර ඈතින් එන්නේ මගේ සම්බුද්ධ ශාසනයේ අග්‍ර ශ්‍රාවකවරු දෙන්නා කියලා ඉන්නේ. එදා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරලා වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ මේ 250ක් පිරිසටත් උපතිස්ස කෝලිත මේ දෙන්නටත් දහම් දෙසුවා.
එදා බණහල් අවසන් වෙනකොට අර අනිත් 250ක පිරිස සියලු දෙනාම උතුම් ධර්මය අවබෝධ කරගෙන රහතන් වහන්සේලා බවට පත් වුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා මේ හැමෝටම එහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබුණා. සාරිපුත්ත හාමුදුරුවෝ රහත් වෙන්නේ හරිම පුදුම ක්‍රමයකට. දැන් සාරිපුත්ත හාමුදුරුවෝ අර ගෙදරට නොකිය ගියානේ අර උත්සවයේ බලලා. සාරිපුත්ත හාමුදුරන්ගේ අම්මා රූපසාරී බැමිණිය නෑ දෑයන් එකතු කරලා කතා කරලා මගේ පුතා කොහෙ ගිහිල්ලත් දන්නේ හොයාගෙන ඉන්න කියලා කට්ටිය එහෙමෙහි පිටත් කරලා. ඔය අතර සාරිපුත්ත හාමුදුරන්ගේ ඥාති වෙන කෙනෙක් දැන් නෑ දෑයෙක් දීගණක කියලා සාරිපුත්ත හාමුදුරුවෝ හොය හොය හොය හොය යනවා. දැන් උපතිස්සව හොයනවා. එහෙම හොය හොයා එනකොට උන්වහන්සේ පැවිදි වෙලා. එදා බුදුරජාණන් වහන්සේ සමග පැවිදි වෙලා සතියයි. ගිජ්ජකූට පර්වතයේ බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටියේ පහලින් තියෙනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩ හිටිය කුටිය. අද එතනට කියන්නේ සූකර කතලෙන කියලා. අන්න එතනට බුදුරජාණන් වහන්සේ වැඩම කරලා ග්‍රීෂ්ම වෙලාවක් සාරිපුත්තයන් වහන්සේ බුදුරජාණන් වහන්සේට පවන් සලනවා. දීගණක පාර අහගෙන අහගෙන උන්වහන්සේ හොයාගෙන එනවා. බුදුරජාණන් වහන්සේ දැක්කට පස්සේ වන්දනා කළ ඉදිරියෙන් වාඩි වුණා. සාරිපුත්ත ස්වාමීන් වහන්සේ රහත් වෙලා නැහැ තාම. සාරිපුත්තයන් වහන්සේ බුදුරජාණන් වහන්සේට පවන් සලනවා. බුදුරජාණන් වහන්සේ අර දීගණක පරිබ්‍රාජකේ අරමුණු කරගෙන වේදනා පරිග්ගහ කියන සූත්‍ර දේශනාව විස්තර කරමින් දහම් දෙසුවා ඔහුට. ඒ දේශනාව අවසන් වෙනකොට ඔහු සෝවාන් ඵලයට පත් වුණා. බුදුරජාණන් වහන්සේට පවන් සලසලා දීගණකට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය අහගෙන හිටපු සාරිපුත්තයන් වහන්සේ බුදුහාඳුරන්ට පවන් සලද්දිම සියලු කෙලෙසුන්ගෙන් මිදිලා උතුම් අරහත්වයට පත් වුණා. බලන්න බුදුරජාණන් වහන්සේට පවන් සලද්දි තමයි සාරිපුත්ත හාඳුරු රහත් වෙන්නේ. එතකොට අපිට පේනවා කෙනෙක් යම් වෙන වැඩක යෙදිලා හිටියත් එයාගේ අවධානය මානසිකාරය සම්පූර්ණ යෝනිසෝ මානසිකාරය ධර්මයේ තුල පිහිටවාගෙන නම් ඉන්නේ. හොඳ සිහියෙන් නම් ඒ වැඩේ දෙන්නේ. ඒ තුලත් ධර්ම අවබෝධයට හිත වැඩෙනවා. පැවිදි වෙලා සති දෙකකට වගේ පස්සේ තමයි මුගලන් මහරහතන් වහන්සේ උතුම් අරහත්වයට පත් වෙන්නේ. ඔය පචලායන කියලා සූත්‍රයක් තියෙනවා දීඝනිකාය. මුගලන් හාමුදුරන්ට චුට්ටක් පැවිදි වුණාට පස්සේ නිදිමත ගතිය ටිකක් තිබිලා තියෙනවා. ඒකේ තියෙනවා දවසක් බුදුරජාණන් වහන්සේ බලනවා කෝමී මොග්ගල්ලාන කියලා බලනකොට මෙන්න භාවනා කරනවා නිදි කිරා වැටෙනවා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ දික්කල අතක් හකුලනවා වගේ හකුලපු අතක් දිගහැරියා වගේ ඉරදීෙන් මොග්ගල්ලානයන් වහන්සේ රහත් වෙලා නැහැ. එතකොට උන්වහන්සේ ඉදිරියේ පෙනී ඉඳලා නිදිමත නැති කරගන්න ආකාරය ගැන උපදේශ මාලාවක් බොහෝම ලස්සනට දීඝනිකායේ තියෙනවා. දේශනාවක් කරන මුගලන් හාමුදුරුවෝ වීරිය වඩලා උතුම් ධර්මය අවබෝධ කරගල මෙන්න මේ අග්‍රශ්‍රාවකයන් වහන්සේලාට මේ ගෞතම බුද්ධ ශාසනය තුළ ඒකා සංඛේ කල්ප ලක්ෂයක් අසංඛේයකුත් කල්ප ලක්ෂයක් පුරා දස පාරමී සම්පූර්ණ කරගෙන අගසව තනතුරක් ප්‍රාර්ථනා කරගෙන ආපු ඒ උත්තමයන් වහන්සේලාට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමුණේ නවන්පුන් පොහෝ දවසක. ඒ උතුම් සාරිපුත්ත මහරහතන් වහන්සේට මොග්ගල්ලාන මහරහතන් වහන්සේට මේ බුද්ධ ශාසනය වැඩ සිටි ඒ උතුම් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. මේ සම්බුද්ධ ශාසනේ සංඝ පිරිස එකතු කරලා බුදුරජාණන් වහන්සේ ප්‍රාතිමෝක්ෂ දේශනාව කරා. ඉවසීම තමයි උතුම්ම තපස. කන්ති පරමන් තපෝ තිතික්ඛා නිබ්බානම් පරමන් වදන්ති බුත්තා නහි පබ්බජිතෝ පරූපඝාති සමනෝ හෝති පරං විහෙත යන්තෝ අනුපවාදෝ අනුපඝාතු පාතිමොක්ඛේච සංවරෝ මත්තඤ්යුතාච බත්තස්මින් පන්තංච සයනාසනං අදිචිත්තේ චායෝගෝ ඊතම් බුද්ධානුශාසනං
සබ්බපාපස්සකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපණං ඊතම් බුද්ධානුශාසනං. ඔන්න ඔය අවවාදේ දේශනා කරමින් බුදුරජාණන් වහන්සේ ප්‍රාතිමෝක්ෂ දේශනාව සිදු කරන්නට යෙදුණා. ඉවසීම තමයි උතුම්ම තපස. කන්ති පරමන් තපෝතිතික්ඛා. බුදුරජාණන් වහන්සේලා අගය කරන නිවනට යන්න තියෙන මේ මාර්ගය, ඒ උතුම් නිවන් මඟ නිබ්බානම් පරමං වදන්ති බුද්ධ. බුදුරජාණන් වහන්සේලා දේශනා කරන උතුම්ම වචනේ තමයි නිවන. මේ සසරෙන් මිදී අනූපවාදු අනූපඝාතු කාටවත් නින්දා පහස කරන්න එපා. කිසි කෙනෙක්ගේ චරිත ඝාතනය කරන්න එපා. ඉවසීමෙන් කටයුතු කරන්න. පමණ දැනගෙන ආහාර ගන්න. ඊළඟට පන්තංච සයනාසන කුටි සෙනසුන්වල, ආරාම සෙනසුන්වල නිවනට හිත් තලවාගෙන වාසය කරන්න. අදිචිත්තේ ඡායෝග, හිත සමත විදර්ශනා තුළින් හිත දියුණු කරගන්න. මේ තමයි බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව. සබ්බ පාපස්සකර, සියලු පාපී අකුසලයන්ගේ වලකින් කුසලස්ස උපසම්පදා, පුළුවන් තරම් කුසල්ම වඩන්න, කුසල ධර්මයන් දියුණු කරන්න. සචිත්ත පරියෝ දපණ, තමන්ගේ හිත දමනී කරගන්න. සමත විදර්ශනා තුළින් හිත දමනී කරන්න. ඒ තම් බුද්ධානුශාසන. මේක සියලුම බුදුරජාණන් වහන්සේලාගේ උතුම් අනුශාසනාවයි කියලා ඔය උතුම් අනුශාසනාව එදා මහා සංඝයා රැස් කරලා ප්‍රථම වතාවට සංඝයාට ප්‍රාතිමෝක්ෂ දේශනාවක් හැටියට මේ උතුම් බුද්ධ වචනේ බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් දේශනා වුණේ. ඊළඟ කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ සම්බුදු කෘත්‍ය අවසන් කරලා ආයු සංස්කාර අතහැරලා අදිෂ්ඨාන කරේ තව හරියටම මාස 3ක් අවසන් වෙන තැන පිරිනිවන් පානවා කියලා අදිෂ්ඨාන කරේ. පිංගතුනි, දැන් සමහරු හිතාගෙන ඉන්නවා මේ මාරයට ඕන නිසා තමයි බුදුහාඳුරෝ පිරිනිවන් පෑවේ කියලා. මාරයා මෙහිම ඇවිල්ලා ආරාධනා කරා පිරිනිවන් පාන්න කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ අර මාරයා කියපු නිසා, මාරයාට ඕන නිසා පිරිනිවන් පෑවා කියලා, එහෙම එකක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න පෙර ඉඳන්ම කොච්චර කරදර කරාද? උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලේ උන්වහන්සේව කොහොම හරි නොමග යවන්න පුංචි හෝ හිස්තැනක් තියෙනවද කියලා උන්වහන්සේගේ පස්සෙම කැරකි කැරකි හිටියා කියලා. පොඩි අඩුවක්වත් හොයාගන්න බැරි වුණා. අවසානයේ උන්වහන්සේ කුසතන ඉලලා වජිරාසනයේ මත වැඩ සිටියේ චතුරංග සමන්නාගත වීරිය. මගේ ශරීරයේ සම්මස් වියලේවා, ඇටනහර පමණක් ඉතිරි වෙතොත් ඉතිරි වේවා. පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමින් යම් ධර්මයක් අවබෝධ කරගත යුතුද, මැරුණත් නැකිටින්නේ. ඒ උතුම් ධර්මය අවබෝධ කරගන්න නැතුව මේ ස්ථානේ මගේ ජීවිතේ නැති වුණත් නැකිටින්නේ නැහැ කියන අදිෂ්ඨානය. අන්නේ වෙලේ කලබල වුණා වසවර්ති මාරයා. දස බිම්බරක් මාර සේනා පිරිවරා ගිරිමේ කළා කියන ඇතු පිට නැගලා මහා සේනා පිරිවරාගෙන මහා බියජනක හඬ ඇති කරගෙන ගල් වරුසාවල්, ඊතල වරුසාවල්, ගස් කඩාගෙන වැටෙනවා වගේ භයානක හඬ ඇති වෙයි. උන්වහන්සේ මේ ඇහැක් අත්හැරලා බැලුවේ. අදිෂ්ඨානෙම්ම වැඩ සිටියා. අවසානයේ උන්වහන්සේ ළඟටම ඇවිල්ලා අර ගිරිමේ කළා ඇතු පිට ඉඳගෙන අණ කරනවා. වහාම උතනින් නැකිටින්නේ, මම කාම ලෝකේ අධිපතිය, මගේ අවසරයක් නැතුව ඔබ වහන්සේට උතන වැඩ ඉන්න අයිතියක් නැහැ. ඔබ වහන්සේට අයිතියක් තියෙනවා නම් ඔබ වහන්සේ අයිතිය ඔප්පු කරන්න කිව මට. අනේ මේ වෙලාවේ වසවර්ති මාර්යා සීනා පිරිවරාගෙන එනකොට දෙවියෝ කියන්නේත් කෙලෙස් සහිතයි. ඔබ අහලා තියෙනවනේ දජග්ග සූත්‍රේ, දෙවියන්ටත් භයංවා චම්බිතත්තංවා ලෝමහංසෝවා. දෙවියොත් බය වෙනවා, තැති ගන්නවා, ලොමු ඩැහ ගන්නවා. ඒ වෙලේ දෙවිවරු පවා පලා ගියා කියන බයි. අර මහා වනාන්තරී බෝධීන් වහන්සේ සෙවණේ වජිරාසනයේ මත අපේ බෝසතාණන් වහන්සේ පමණයි, කවුරුත් නැහැ උන්වහන්සේට. හැබැයි උන්වහන්සේ බුදුවරු 24 නමකගෙන් සූවිසි විවරණ ලබාගෙන ආප කෙනෙක්. දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය කාන්ති සච්ච අදිඨාන මෛත්‍රී උපේක්ඛා පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරපු කෙනෙක්.
විස්සන්තරාත්මි දාන පාරමිතා පුරණකොට හත්වාරයක් මහපොලෝ පවා ගිගුරුම් දෙමින් කම්පා කරපු කෙනෙ. උන්වහන්සේ තමන් පුරපු පාරමී ධර්ම සිහි කරලා මහපොලොවට ශ්‍රී හස්තේ තියල දිවුරුවා. කවුරු නැතත් මේ මහපොලොව මට සාක්ෂි දරනවා. මම පාරමී සම්පූර්ණ කරගෙනයි මෙතන වැඩ ඉන්නේ. මගේ පාරමී බලයෙන් මහපොලොව පවා කම්පා වෙච්ච වාර අනන්තයි. මේ අහසේ තරු කැටවලට වඩා ලෝතුරා සම්බුද්ධත්වය ලැබේවා ලැබේවා කියන ප්‍රාර්ථනින් මං ඇස් දන් දීලා තියෙනවා. මේ මහපොළොවේ පස්වලට වඩා ලෝතුරා සම්බුද්ධත්වය මට ලැබේවා ලැබේවා කියන ප්‍රාර්ථනින් මං ශරීර මාංශේ දන් දීපු කෙනෙක්. සතර මහා සාගරයේ ජලයට වඩා ලෝතුරා සම්බුද්ධත්වය මට ලැබේවා ලැබේවා කියන ප්‍රාර්ථනින් මං ලේ දන් දීපු කෙනෙක්. මගේ ජීවිතේ පවා පූජා කර කර පාරමී පුරපු වාර අනන්තයි. මේ මහපොළොව මට සාක්ෂි දරනවා කියලා පොළොවට ශ්‍රී හස්තය තියද්දී මහපොළොව ගිගුරුම් දෙමින් කම්පා වෙන්න පටන් ගත්තා. ඔබ වහන්සේට ඔතන වැඩයින් අයිතියක් තියෙනවා කියලා සාක්ෂි වශයෙන් මහපොළොව ගිගුරුම් දෙන්න පටන් ගත්තා. අන්නේ වෙලාවේ වසවර්ති මාර්යා සේනාවත් එක්ක බිය වෙලා සීසීකඩ පලා ගියා. ඕක තමයි අපි කියන්නේ බෝධි මූලයේදී දසබිම්බර මාර සේනා පරාජය කරා කියලා. දැන් උන්වහන්සේට කරදර කරන්න කවුරුත් නැහැ. උන්වහන්සේගේ පාරමී බලයෙන් මාර සේනා පලා ගියා බිය වෙලා. උන්වහන්සේ රාත්‍රී ආනාපාන සති භාවනාවට හිත යොමු කරා, හිත සැනින් සමාධිමත් වුණා. පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යානයට හිත එකඟ වුණා. රාත්‍රී පළවෙනි යාමේ පළවෙනි විද්‍යාව පුබ්බේ නිවාසානුස්සති ඥානෙ පහළ වුණා. කල්ප ගණන් පෙර ජීවිත දකින නුවණ. රාත්‍රී දෙවෙනි යාමේ චුතූපපාත ඥානෙ, කෙනෙක් මිය ගියාට පස්සේ කර්මානුරූපීව උපදින සංසාර සත්‍යයන් ඉපදෙමින් මැරෙමින් යන සසර ගමනේ භයානකම උන්වහන්සේට වැටහුණා. රාත්‍රී තුන්වෙනි යාමේ පුරාම පටිච්ච සමුප්පාදයේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසලා විමසලා අවසන් වෙනකොට හිමිදිරි උදෑසන අරුණෝදය සමගම නැගෙනහිරින් අරුණෝදය මතුවෙනකොටම උන්වහන්සේගේ හිත සියලු කෙලෙසුන්ගෙන් සියලු ආශ්‍රවයන්ගෙන් මිදිලා ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ බුදු වෙලා සතියක් බෝධි මූලයේ විමුක්ති සුව විඳිමින් වැඩ හිටියා. ඉරියව්වත් වෙනස් නොකර ඒ බෝධි මූලයේම වැඩ ඉන්නකොට දැන් අර වසවර්ති මාරයා ආයමත් ආවා. ඒ ආවේ අර විදිහට නෙමෙයි. ඒ වෙලාවේ ඇවිල්ලා බොහෝම දමනීය වෙච්ච නිහතමානී විදිහට ඇවිල්ලා උන්වහන්සේට මෙහෙම කතාවක් කියනවා. ස්වාමීනි, ඔබ වහන්සේ කොහොම හරි දැන් මගේ වසඟින් මිදුණා. හැබැයි ඉතින් මේ මිදෙන මාර්ගය නම් දේශනා කර කර ගිහිල්ලා නිකන් ඔබ වහන්සේ වෙහෙසකට පත් වෙන්න එපා. දැන් ඉතින් ඔබ වහන්සේ කොහොම හරි මගෙන් මිදුණනේ, ඉක්මනින්ම පිරිනිවන් පානසේක්වා කීවා. බුදුරජාණන් වහන්සේ වදාළ පාපී මාරය. බුදුරජාණන් වහන්සේ මාරයට කතා කරලා තියෙන දේශනාවල තියෙන්නේ පාපීම පාපිමතෝ මාරෝ පාපී මාරය. තථාගතයන් වහන්සේලා එහෙම පිරිනිවන් පාන්නේ නැහැ කියෝ. අවබෝධ කරගත් ධර්මයේ ලෝකයට දේශනා කරලා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස අනාගතයේ ලෝකේ පහළ වෙනවා. ඒ අය මේ ධර්මයේ ගැන වික්ත විසරද බහුශ්‍රුත ධර්මදර ධම්මානුධම්ම ප්‍රතිපන්න සාමීචි පටිපන්න අනුධම්මචාරී ශ්‍රාවකයෝ බවට පත් වෙනවා. බුද්ධ ශාසනයට හානිකර මතවාද අනාගතයේ මතු වෙනකොට ධර්මයෙන්ම කරුණු මතු කරලා ඒවා බිඳහෙලලා සම්බුද්ධ ශාසනය බලවත් කරන්න තරම් දක්ෂ මගේ ශ්‍රාවකයන් අනාගතයේ පහළ වෙන තෙක් පිරිනිවන් පාන්නේ නැහැ කිව්වා. අන්න බුදුරජාණන් වහන්සේගේ ඉලක්කය. මාරය නොපෙනී ගියා. පිංගතුනි, බුදුරජාණන් වහන්සේ බුදු වෙලා වැඩ සිටි අවුරුදු 45ක කාලය තුළ නැවත නැවත අවස්ථා ගණනාවකදී මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙනවා 16 වතාවක් සැරෙන් සැරේ තැන් තැන්වලදී පාපී මාරයා පෙනී ඉඳලා කියනවා, අනේ ස්වාමීනි, ඔබ වහන්සේ දැන් වැඩ හිටිය ඇති, ඔබ වහන්සේ ඉක්මනින්ම පිරිනිවන් පාන්න.
ඔබ වහන්සේ වැඩ හිටිය ඇති. ඒ හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේ මතක් කරේ පාපී මාරය, බුදුවරු එහෙම පිරිනිවන් පාන්නේ. බුදු කෙනෙක් විසින් කළ යුතු සම්බුදු කෘත්‍යයක් තියෙනවා ලෝකෙට. ඒ තමයි අවබෝධ කරගත් ධර්මයේ ලෝකෙට දේශනා කරලා ඒ ධර්මය අවබෝධ කරගත් ශ්‍රාවකය ලෝකෙ පහළ වෙනවා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිස ඒ අය මේ ධර්මයේ ගැන වියක්ත විසරද බහුශ්‍රුත ධර්ම දරාය බවට පත් වෙන්න ඕනේ. ඒ අය සාමීචි පටිපන්න අනුධම්මචාරී ශ්‍රාවකයෝ බවට පත් වෙනවා. මේ බුද්ධ ශාසනයේ ලෝකේ පුරා බබලවන්න දක්ෂ ශ්‍රාවකයෝ පහළ වෙනවා. එතකම් පිරිනිවන් පාන්නේ කිය. පිංගතුනි බුදුරජාණන් වහන්සේ ඔය අරමුණ උන්වහන්සේගේ සම්බුදු කෘත්‍ය ඉටු කිරීම පිණිස උන්වහන්සේට අවුරුදු 45ක් ගත වුණා. දවස් පැය දෙකකටත් අඩු කාලයක් සිංහසීයාවෙන් සැතපෙන. හිමිදිරි උදෑසන මහා කරුණා සමාපත්තියෙන් ගන්ධකුටියේ ඉඳන් දසදහසක් ලෝක ධාතුවට බුදුවැස විහිදෝන. කවුද අද දවසේ ධර්මය අවබෝධ කරන්නේ? කාටද අද මං පිහිට වෙන්නේ? කොහෙද පින් ඇති අය ලෝකේ ඉන්නේ? ඒ අය හොයාගෙන ගිහිලා බුදුරජාණන් වහන්සේ නිවන් මඟ පෙන්නලා දෙනවා. හවස්වරුෙත් බුදුරජාණන් වහන්සේ 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියට සමවදින්. ගන්ධකුටියේ ඉඳන් දසදහසක් ලෝක ධාතුවට බුදුවැස විහිදවන. කවුද අද රාත්‍රී කාලේ දම්සභා මණ්ඩපේ රාත්‍රී මැදියම් යාමේ පැමිණෙන දෙවියන් බ්‍රහ්මයන් අතරින් නිවන් දකින්නේ, මගපල් ලබන බුදුරජාණන් වහන්සේගේ බුදු වෙලා වැඩ සිටි අවුරුදු 45ක කාලෙම ගෙවිලා ගියේ දෙව්මිනිස් ලෝකයා ගැන මහා කරුණාවෙන්. හැබැයි පිංගතුනි අපි වගේම බුදුරජාණන් වහන්සේ දින සති මාස අවුරුදු ගෙවෙද්දී උන්වහන්සේත් වයසට ගියා. බුදුරජාණන් වහන්සේට අවුරුදු 80ක් වේගෙන එනකොට උන්වහන්සේ අවසාන වස් කාලේ ගත කරන්නේ බේලුව කියන ගමේ. ඒ බේලුව ගමේ වස් කාලේ ගත කරනකොට බුදුරජාණන් වහන්සේට මාරාන්තික බඩේ අමාරුවක් වැළඳේ. ඒතර සාමාන්‍යයෙන් නිකන් දැනෙච්ච බඩේ අමාරුවක් නෙමෙයි. මාරාන්තික බඩේ අමාරුවක් කියලා තියෙන. ඒ කියන්නේ වේදනාව ගොඩාක් දරුණුවට දැනෙනවා. ඒ වෙලේ උන්වහන්සේම කල්පනා කරනවා සංඝයාට දැනුම් නොදී පිරිනිවන් පාන එක සුදුසු නෑ. අතීත බුදුරජාණන් වහන්සේලා පිරිනිවන් පෑවේ කොයි විදිහටද? අන්නේ කාරණේ බලලා මේ මොහොතේ ඡන්ද චිත්ත විරිය වීමාංසා කියන ඍදිපාද බලෙන් ආයු සංස්කාර අදිෂ්ඨාන කරනවා. බුදු කෙනෙකුට පුළුවන් චිත්ත බලයෙන් ආයු සංස්කාර අදිෂ්ඨාන කරලා රෝග යටපත් කරන්න පුළුවන්. ආයු සංස්කාර අදිෂ්ඨාන කරනවා සමගම රෝගය එහෙමම සුවපත් වුණා, අසනීප නැති වුණා එක සැනේ. බුදුරජාණන් වහන්සේ නැගිටලා එලි මහනට ඇවිල්ලා සක්මන් කරනවා. ආනන්ද හාමුදුරන්ට පුදුමයි බුදුරජාණන් වහන්සේව දැකලා. ඇවිල්ලා වන්දනා කරලා කියනවා, අනේ ස්වාමීනි, ඔබ වහන්සේ මීට ටික වෙලාවකට පෙර ගිලන්ව හිටියේ. බොහෝ අසනීපෙන් ගිලන්ව වැඩ ඉන්නවා මං දැක්කේ. නමුත් තථාගතයන් වහන්සේට දැන් සනීපයි. ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ ගිලන්ව වැඩ ඉන්නවා දකින්නකොට මට දිසාවල් පවා වැටහෙන්නේ නැතුව යනවා. හැබැයි මට යම් අස්වැසිල්ලකට හරි තියෙන්නේ, අනේ තථාගතයන් වහන්සේ අවසාන වශයෙන් සංඝය අමතන්න නැතුව පිරිනිවන් පාන්නේ කියන විශ්වාසය විතරයි. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද, තවත් මොනවද සංඝයා මගෙන් බලාපොරොත්තු වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දහම් දෙසන්නේ ගුරුවරයාගේ කොටස කියලා යමක් හංගගෙන නෙමෙයි, ගුරු මුෂ්ටියක් තියාගෙන නෙමෙයි. අවබෝධ කළ යුතු යමක් ඇද්ද? ඒ සියල්ල තථාගතයන් වහන්සේ දේශනා කළ අවසානයි. ආනන්ද, අපි යං චාපාල චෛත්‍ය ළඟට කියලා ඒ අසල තිබ්බා බොහොම ලස්සන චාපාල චේතිය කියලා ස්ථානයක්. එතනට බුදුරජාණන් වහන්සේ වැඩම කළා. එතනට වැඩම කළ ආනන්ද හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ කරුණු සහිතව ආනන්ද හාමුදුරන්ට සිහිපත් කර, ආනන්ද, බුදුරජාණන් වහන්සේ කියන්නේ ඡන්ද චිත්ත විරිය වීමංසා ඍදිපාද වඩපු කෙනෙක්. ඒ ඍදිපාද වඩපු කෙනෙකුට කැමතිනම් ආයුෂ් කල්පයක්. ආයුෂ් කල්පයක් කියන්නේ මර මහා කල්පයක් නෙමෙයි. ඒ වෙනකොට තියෙන පරමායුෂ,
එතකොට අපේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙ තිබ්බ පරමායුෂ අවුරුදු 120යි. හැබැයි ඊට වඩා ටිකක් වැඩිපුර දැන් බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු කීයක් වැඩ හිටියද? අවුරුදු 160ක් වැඩ හිටියා. අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 150ක් වැඩ ඉඳලා තියෙන. බුදුරජාණන් වහන්සේට ඉරුදිපාද බලයෙන් ආයුෂ් කල්පයක්, ඒ කියන්නේ අවුරුදු 120ක් හෝ ඊට වැඩිපුර වුණත් වැඩ ඉන්න පුළුවන්. ඒ කාරණේ කියනකොටම පාපී මාරයා ආනන්ද හාමුදුරන්ගේ හිත වහගත්තා. බලන්න මාරයා කොච්චර බලවත්ද කියලා. ආනන්ද හාමුදුරන්ගේ හිත මාරයා වසාගත්තා කියලා. දෙවනි වතාවෙත් බුදුරජාණන් වහන්සේ ඒ කාරණේ ඔය විදිහටම සිහිපත් කරා. තුන්වෙනි වතාවේ සිහිපත් කරා පාපී මාරයා ආනන්ද හාමුදුරන්ගේ හිත වහගෙන හිටි. ආනන්ද හාමුදුරන්ට බැරි වුණා තිට්ටතු බන්තේ කප්පං සාමීනි කල්පයක් වැඩ ඉන්න සේක්වා කියලා ආරාධනා කරන්න බැරි වුණා. මාරයා හිත වහගත්තා. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද දැන් ඔබ මෙතනින් ඉවත් වෙන්න. ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එතනින් ඉවත් වෙලා ඒ අසල ගහක් යට නිසීදන ඉලාගෙන භාවනා කරන්න වාඩි වුණා පමණයි වසවර්ති මාරයා පෙනී හිටියා. පෙනී ඉඳලා බුදුරජාණන් වහන්සේට මතක් කරා අර කාරණේ. ස්වාමීනි ඔබ වහන්සේට මතකද? ඔබ වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච මුල්ම සතිය මම පිරිනිවන් පාන ආරාධනා කරා. එදා ඔබ වහන්සේ මට මෙහෙම ප්‍රකාශයක් කරා, බුදුවරු එහෙම පිරිනිවන් පාන්නේ අවබෝධ කරගත් ධර්මයේ ලෝකෙට දේශනා කරලා සිව්වනක් පිරිස ලෝකෙ පහළ වෙලා ඒ අය ධර්මයේ ගැන වික්ත විසරද බහුශ්‍රුත ධර්මදරාය බවට පත් වෙලා බුද්ධ ශාසනයේ බබලවන්න දක්ෂ වෙනකම් පිරිනිවන් පාන්නේ. ස්වාමිනී ඔබ වහන්සේගේ ඉලක්කය දැන් සම්පූර්ණයි. මේ වෙනකොට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව ලෝකෙ බැබලෙනවා. හැම අතකම හැම නගරයකම එදා ආරාම සෙනසුන් ඉදි වෙලා බැලූ බැලුවත භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෙන් සම්බුද්ධ ශාසනය බැබලෙනවා. ඒ අය ධර්මය ගැන වික්තයි විසරදයි බහුශ්‍රුතයි ධර්මදරයි. ඒ නිසා ඔබ වහන්සේ වැඩ හිටිය දැන් ඇති. ඔබ වහන්සේ පිරිනිවන් පානසේක්වා කියලා ආයිත් මතක් කරා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ මාරයට ඕන නිසා පිරිනිවන් පෑව නෙමෙයි. උන්වහන්සේ බුදු ඇසින් බැලුවා බුදු කෙනෙක් කළ යුතු සම්බුදු කෘත්‍ය දැන් සිදුවෙලා අවසානයිද. ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ යුතු ඒ ධර්ම කොටස් සියල්ල ලෝකෙට දේශනා වෙලා අවසානයි. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් ධර්මයෙන් වික්තයි විසරදයි බහුශ්‍රුතයි ධර්මදරයි. ඒ වෙලේ උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ මාරයට කියන පාපී මාරය නුඹ කලබල වෙන්න එපා. තව හරියටම මාස 3ක් අවසන් වෙන තැන තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවා කියලා ආයු සංස්කාර අතහැරියා. අර බේලුව ගමේ අදිෂ්ඨාන කරගත්ත ඡන්ද චිත්ත විරිය වීමංසා කියන ආයු සංස්කාර නවම්පුන් පොහෝ දවසේ බුදුරජාණන් වහන්සේ තව හරියටම මාස 3ක් අවසන් වෙන තැන වෙසක් පුන් පොහෝ දවසේ පිරිනිවන් පානවා කියලා ආයු සංස්කාර අතහැරලා පිරිනිවන් පාන අදිෂ්ඨාන කරා. බුදු කෙනෙක් ආයු සංස්කාර අතහරිනවා සමගම මහ පොළොව කම්පාවට පත් වුණා. අකලට ගිගුරුන් දීලා පොද වැස්සක් ඇදහැළුණා. පුංචි වැස්සක් ඇදහැළුණා. ආනන්ද හාමුදුරු භාවනා කරන්න වාඩි වුණා විතරයි මේ පොළොව සෙලවෙනවා. පොඩි වැස්සක් ඇදහැළුණා. අහස පොඩි වෙනසක් වුණා. ආනන්ද හාමුදුරු ඉක්මනින් නැගිටලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කියනවා, ස්වාමීනි මේ දැන් පොළොව සෙලවුණා. අකලට ගිගුරුන් දීලා වැස්සක් ඇදහැළුණා. ස්වාමීනි ඇයි මේ? බුදුරජාණන් වහන්සේ කාරණා 8ක් එකින් එක විස්තර කරා. එකක් තමයි ස්වභාවිකව පොළොව අපි කියන භූමිකම්පාවල් එනවා කියලා ස්වභාවික සිදුවීම. ඊළඟ කාරණේ තමයි ඍද්ධිමත් චිත්ත වශී ප්‍රාප්ත කරගත්ත බ්‍රාහ්මණවරු ඉන්නවා. පඨවි ධාතුව මේ සතර මහා ධාතු චිත්ත වශී ප්‍රාප්ත කරගත්තා. ඒ අයට පුළුවන් කියනවා චිත්ත බලෙන් පොළොව කම්පා කරා. ඊළඟට බෝසතාණන් වහන්සේ නමක් ලෝකේ මෞකුස පිළිසිඳ ගන්නකොට පොළොව සෙලවෙන. මෞකුසින් බිහි වෙනකොට පොළොව සෙලවීමක් වෙන.
මහා අභිනිෂ්ක්‍රමණය කරනකොට පොළොව සෙලවෙනවා. ලෝතුරා සම්බුද්ධත්වයට පත් වෙනකොට පොළොව සෙලවෙනවා. ප්‍රථම ධර්ම දේශනාව පවත්වනකොට පොළොව සෙලවෙනවා. බුදු කෙනෙක් ආයු සංස්කාර අතහැරලා පිරිනිවන් පාන අදිෂ්ඨාන කරද්දි පොළොව සෙලවෙනවා. තථාගතයන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාද්දි පොළොව සෙලවෙනවා. ආනන්ද, මේ දැන් පොළොව සෙලවුනේ තථාගතයන් වහන්සේ ආයු සංස්කාර අතහැරලා පිරිනිවන් පාන අදිෂ්ඨාන කරා කීව. අන්න ආනන්ද හාමුදුරන්ට ඒ වෙලාවේ උන්වහන්සේට සිහි ආවා. ආනන්ද හාමුදුර ඉක්මනට නිසීදනේලලා වැඳගෙන, අනේ ස්වාමීනි, කල්පයක් වැඩ ඉන්න සේක්වා, නිදුකානන් වහන්ස කල්පයක් වැඩ ඉන්න සේක්වා කියලා ආරාධනා කරා. බුදුරජාණන් වහන්සේ වදාළ, ආනන්ද දැන් පරක්කු වැඩි කීව. දෙවනි වතාවටත් තෙවනි වතාවටත් ආනන්ද හාමුදුරු නැවත නැවත, අනේ ස්වාමීනි, දෙව්මිනිස් ලෝකයා ගැන කරුණාවෙන් කල්පයක් වැඩ ඉන්න සේක්වා කියලා ආරාධනා කරා. බුදුරජාන් වහන්සේ වදාළ, ආනන්ද, ඔබ හොඳට ඕම දන්නවා බුදු කෙනෙක් ගත්ත තීරණයක් ආයි වෙනස් කරන්නේ. ඒ නිසා ආනන්ද හෙට දවසේ විශාලා මහනුවර කූටාගාර ශාලාවට සංඝයා රැස් කරන්න පණවිඩ යවන්න කිව්වා. ආනන්ද හාමුදුරුවෝ රාත්‍රී ඒ අවට තියෙන සියලු ආරණ්‍ය සේනාසන භික්ෂූන් වහන්සේලා වැඩ ඉන්න හැම තැනටම පණවිඩකරුවන් පිටත් කරා. පසුවදා විශාලා මහනුවර කූටාගාර ශාලාවට මහා සංඝ පිරිසක් රැස් වුණා.

ජීවත් වෙන්න තියෙන්නේ තව ඉතාම ස්වල්ප කාලයයි. පහායවෝ ගමිස්සාමි, නුඹලා සියලු දෙනා අතහැරලා තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවා. කතම් මේ සරණ මත්තනෝ, මම මගේ පිහිට හදාගත්තා. අප්පමත්තා සතිමන්තා සුසීලා හෝත භික්ඛවෝ, අප්‍රමාදීව සිහි ඇතුව සිල්වත්ව වාසය කරන්න මහණෙනි. සුසමාහිත සංකප්පෝ සචිත්ත මනුරකත, හොඳට සතර සතිපට්ඨානය තුළ හිත පිහිටවාගෙන තමන්ගේ හිත රැකගන්න. යෝ ඉමස්මින් ධම්ම විනේ අප්පමත්තෝ විහෙස්සති, යමෙක් මේ ධර්ම විනේ තුළ අප්‍රමාදීව වාසය කළොත් පහය ජාති සංසාරත් දුක්ඛස් සත්තං කරිස්සති. ඒ සියලු දෙනා මේ ඉපදෙන මැරෙන සංසාර දුකින් එතර වෙලා උතුම් මමා මහ නිවන කරා යනවා කියලා දේශනා කරා. එදා බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුව සමග විශාලා මහනුවර නගරයට පිණ්ඩපාතේ වැඩම කරලා දානේ වළඳලා නගරේ දොරටුව ළඟට ඇවිල්ලා මුළු ශරීරේම හරවලා විශාලා මහනුවර දිහා බැලුවා. ආනන්ද, මේ විශාලා මහනුවර හරීම රමණීයයි. තථාගතයන් වහන්සේ මේ විශාලා මහනුවර දකින අවසාන වතාව මෙයයි කිව්වා. අපි මෙතනින් යමු කිව්වා බණ්ඩගාමීට. ලිච්ඡවී රාජකුමාරවරු දැනගත්ත බුදුරජාණන් වහන්සේ ආයෙමත් වඩින්නේ නැහැ. උන්වහන්සේ පිරිනිවන් පාන්න මේ යන්නේ. බුදුරජාණන් වහන්සේ පිටත් වෙච්ච ద్వාරයේ ගෞතම ద్వාරය කියලා උන් නම තිබ්බා. එතනින් බුදුරජාණන් වහන්සේ ගඟෙන් එතර වෙලා, ගංගා නංගෙන් එතර වෙලා යනකොට ඒ තීර්ථය ගෞතම තීර්ථය කියලා උන් නම් කරා. බුදුරජාණන් වහන්සේ ওই විදිහට තමයි ඉතිරි මාස 3ක් දින සති මාස ගෙවිගෙන බණ්ඩගාමේ, හත්තිගාමේ, භෝග නගරේ පසු කරගෙන කුසිනාරාවේ මල් රජ දරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේට වැඩම කරලා එදා වෙසක් පුන් පොහෝ දවසේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාවදාලේ. ඉතින් ඒ වගේම අපි බලමු සියලු බුදුරජාණන් වහන්සේලා අත් නොහැර සිදු කරන දේශනා තියෙනවා. හැම බුදු කෙනෙක්ම පරිහරණය කරන ස්ථානවලට අපි නමක් කියනවා අවිදහිත භූමි. බුද්ධගයා වජිරාසනේ අවිදහිත පුණ්‍ය භූමිය. හැම බුදු කෙනෙක්ම ප්‍රථම දේශනාව කරන ඉසිපතන මිගදාය අවිදහිත භූමියක්. හැම බුදුරජාණන් වහන්සේ නමක ජීවිතේ වැඩිම කාලයක් වැඩ ඉන්න සැවැත්නුවර ජේතවනේ අවිදහිත භූමියක්. හැම බුදු කෙනෙක්ම දෙව්ලොවට වැඩම කරලා විජම්බන අභිධර්ම දේශනාව කරන්නේ දෙවියන්ට. ඒ පරම ගාම්භීර දේශනාව කරලා ලෝක විවරණ මහා ප්‍රාතිහාර්ය සිදු කරගෙන ඉරුදියෙන් රන් ඉනිමගක් මවාගෙන දෙව්බමුන් පිරිවරාගෙන වැඩම කරලා සිරිපතුල තබන සංකස්සපුරේ අවිදහිත භූමිය. හැම බුදු කෙනෙක්ම පරිහරණය කරන අවිදහිත භූමි වගේමයි සියලු බුදුරජාණන් වහන්සේලා දේශනා කරන දේශනා තියෙනවා. හැම බුදු කෙනෙක්ගේම ශාසනයේ හැම බුදු කෙනෙක්ම ඒ දේශනාව ඒ විදිහටම බුදුමුවින් දේශනා කර. අන්න ඒ වගේ දේශනාවක් තමයි ධම්මචක්ක දේශනාව, ධම්සප් පැවතුම් සූත්‍ර දේශනා. සියලු බුදුරජාණන් වහන්සේලා ප්‍රථම ධර්ම දේශනාව සිදු කරන්නේ ධම්සප් පැවතුම් සූත්‍ර දේශනාවෙන්මයි. එදා ඔය දේශනාව අහන්න මනුස්ස ලෝකෙන් හිටියේ 5 දෙනයි. කොණ්ණඤ්ඤ, වප්ප, බද්දිය, මහානා මස්සජි, 5 දෙනයි මිනිස්සුයෝ. බුදුරජාණන් වහන්සේ ඉසිපතන මිගදායේ මේ දේශනාව ඇසල පෝයේ දවසේ සිදු කරන්න සූදානම් වෙනකොට ඉස්සල්ලාම ප්‍රීතිගෝසාකරී බෝමාටු දෙවියෝ අන්න බුදුරජාණන් වහන්සේ ධම්මචක්කේ දේශනා කරන්න සූදානම් වෙනවා. අපිත්‍යම් බණහන්, අපිත්‍යම් බණහන්. චාතුම් මහරාජික දෙවියන්ට පණවිඩේ ගෙනිච්චා. ඒ හඬට චාතුම් මහරාජික දෙවියන් තාවතිස්ස දිව්‍ය ලෝකෙට යාම තුසිත නිම්මාන් රති පරිනිම්මිත වසවර්ති බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම පුරෝහිත අකනිටා බඹලව දක්වා සැනින් දෙවියන් අතර සාදුකාර දිදී දස දහසක් ලෝක ධාතුවල දෙවියන්ගෙන් ඉසිපතන මිගදාය අතුරු සිදුරු නැතුව පිරිලා ගියා කිය. දේශනාවේ අටුවාවල විස්තර වෙන තැන්වල සඳහන් වෙනවා.

0: සමහර දෙවිවරුන්ට අහසේ බුදුරජාණන් වහන්සේ දහම් දෙසනවා පේන්නේ නැහැ. ඒ තරම් දෙවිවරු අහසේ පිරීලා. ඒ දෙවියන් ඉන්දිකටු තුඩක් තරම් ඉතා සියුම් දිව්‍ය ශරීර මවාගෙන අහසේ පිරුණා කියලා. එතකොට ඔබ හිතන්න මේසා විශාල අහසේ ඉන්දිකටු තුඩක් තරම් දිව්‍ය ශරීර මවාගෙන දෙවියන් අහසේ පිරුණා කියන්නේ මේ ලෝක ධාතුව විතරක් නෙමෙයි. දස දහසක් ලෝක ධාතුවල දෙවිවරු අහසේ පිරීලා බණ ඇහුවා. මනුස්ස ලෝකෙන් පස් දිනක් වුණාට දෙවිවරුන්ගෙන් කෝටි ගාණෙන්වත් කියන්න බැරි තරම් පිරිසක් එදා අහසේ පිරිලා ඒ උතුම් ධම්මචක්ක දේශනාව අහනවා. ඒ දේශනාව අවසන් වෙනකොට මනුස්ස ලෝකෙන් සෝවාන් වුණේ කොණ්ණඤහාඳුර විතරයි පළවෙනි දවසේ. හැබැයි එදා අර අහසේ බණ අහපු දෙවිවරු අතරින් 18 කෝටියක් දෙවියන් මාර්ගඵල ලැබුවා කියලා සඳහන් වෙනවා. එතකොට ධම්මචක්ක දේශනාව කියලා කියන්නේ මනුස්ස ලෝකෙන් පළවෙනි දවසේ කොණ්ණඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝවාන් වෙද්දී දෙවියන් අතරින් 18 කෝටියක් මාර්ගඵල ලැබපු දේශනාව. බුදුරජාණන් වහන්සේ දා මේ පස්වක භික්ෂූන් වහන්සේලාට මේ උතුම් දේශනාව අවිධහිත දේශනාව දේශනා කරනවා. ද්වේමේ භික්කවේ අන්තා, මහණෙනි අන්ත දෙකක් තියෙනවා. පබ්බජිතේන නසේවිතබ්බ, පැවිද්දන් විසින් නිවන කරා යන විමුක්තිය හොයාගෙන යන අය සේවනේ නොකළ යුතු. කාමේසු කාමසු කල්ලිකානියෝග, මේ ශරීරයට සැප සම්පත් දෙමින් පංච කාමයන්ම පිනවල විමුක්තිය ලබන්න හිතනවා නම් ඒක අතහර යුතු අන්තයක්. ඊළඟට සමහර තවත් අන්තයක් තියෙනවා, අත්ත කිල මතානුයෝගී, ඒක දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ, ඒක දුක් සහිතයි අනාරයයි, ඒක නිවන් මඟ නෙමෙයි. නමුත් අපි වුණත් ශරීරයට දුක් දෙන අය දැක්කහම පහදිනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නවා ඒක විමුක්ති මඟ නෙමෙයි. උන්වහන්සේ අවුරුදු 6කට ආසන්න කාලයක් ශරීරයට අනේක විධ දුක් පීඩා දීලා දීලා අපිට හිතා ගන්න බෑ. අරිය පරියේෂණ සූත්‍රය, සීහනාද සූත්‍රය වගේ දේශනා බලනකොට අපේ බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලේ මොන තරම් ශරීරයට දුක් දුන්නද. එහෙම දුක් දීලා විමුක්තියක් ලැබෙනවා නම් උන්වහන්සේ සිහිසුන්ව දින ගණන් ඇදගෙන වැටිලා හිටියා. ආහාර වර්ජනය කරලා අවසානයේ එක හාල්ලැටයක් විතරක් දවසකට දිවාග තියාගත්තා කියලා. එක පුංචි අබෑටයක් දිවාග තියාගත්තා. අන්තිමට පාත්‍රයට වැටෙන කොලයක් ගෙඩියක් කුලඟේ හමාගෙන ඉන්න දෙයක් විතරක් දිවාග තියාගත්තා. උන්වහන්සේගේ හිස හරියට වේලිච්ච ලබු කැටයක් වගේ වුණා කියලා උපමාවකට තියෙනවා. අතපය අසීතික කියන වැල්පුරුක් වගේ වෙලා ගියා. පපු අත ගන්නකොට කොඳු වැට පේලි අහුවෙනවා. දින ගණන් සිහිසුන් ඇදගෙන වැටෙනවා. ඒ තරම් දුෂ්කර ක්‍රියා කරා. ඒක විමුක්ති මගක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඒතේතේ උභෝවන්ති, මෙන්න මේ අන්ත දෙක අතහරින්න. ශරීරයට සැපදිදී විමුක්තියක් ලබන්න හිතනවා නම් ඒ අන්තයයි, ශරීරයට දුක් දීලා විමුක්තියක් ලබන්න හිතනවා නම් ඒ අන්තයත් අතාරින්න. ඒතේතේ උභෝවන්තේ අනුපගම්ම මජ්ජිමා ප්‍රතිපදා තථාගතේන අභිසම්බුද්ධා, මෙන්න මේ අන්ත දෙකෙන් තොර මධ්‍යම ප්‍රතිපදාව තථාගතේන අභිසම්බුද්ධා. තථාගතයන් වහන්සේ විශේෂයෙන් අවබෝධ කරගත්තා චක්කුකරණී දහම් ඇස ලබා දෙනවා, ඥානකරණී ප්‍රඥාව පහළ කරලා දෙනවා, උපසමාය කෙලෙස් සංසිඳවන, අභිඥාය චතුරාර්ය සත්‍ය අවබෝධය ඇති කරනවා, නිබ්බානාය සංවත්තන්ති නිවනට උපකාර වෙන. ඒ තමයි අය මේ වරියෝ අට්ඨංගිකෝ මග්ගෝ, මෙන්න නියම මග ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. සම්මා දිට්ඨි, සම්මා සංකප්පෝ, සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ, සම්මා වායාමෝ, සම්මා සති, සම්මා සමාධි කියන අංග 8කින් යුක්ත සීල සමාධි ප්‍රඥා වලින් යුක්ත මෙන්න මේ නිවන් මඟ තමයි ඒකායන නිවන් මඟ කියලා එදා ප්‍රථම ධම්ම චක්ක දේශනාවේදී බුදුරජාණන් වහන්සේ විස්තර කරේ ඔන්න ඔය දේශනාව. එතනදී බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය විස්තර කරා. මහණෙනි මෙන්න දුක, ජාතිපි දුක්ඛං, ජරාපි දුක්ඛං, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, ඉපදීම දුකක්, වයසට යාම දුකක්, ලෙඩවීම දුකක්, මරණයේ දුකක්, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්, අප්‍රියයන් සමග එකතු වීම දුකක්. යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං, යමක් කැමතිද කැමති දේ නොලැබීම දුකක්. එතන කැමතිද කැමති දේ නොලැබීම දුකක් කියන්නේ අපි මේ ආස කරන දේ අපිට හම්බෙන්නේ නැහැ කියන එක නෙමෙයි එතන. ඒකත් එක දුකක් තමයි. ඉපදීපදී යන කෙනා කැමති වෙනවා, අනේ මට නම් මේ වගේ උපතක් නම් ලැබෙන්නේ එපා. හැබැයි කෙලෙස් සහිතව ඉන්න තාක්කල් උපදිනවා. ලෙඩ වෙන අය දැකලා කැමති වෙනවා, අනේ මට නම් උපෝපං ආත්මිකවත් මේ වගේ නම් ලෙඩක් හැදෙන්න එපා කියලා ඉස්පිරිතාලවලට එහෙම ගිහිල්ලා ලෙඩු විඳවනවා දැකලා එකතන මලමුත්‍ර කරගෙන දුක් විඳලෙන් ලෙඩු දැකලා හිතෙන්නේ නැද්ද හම්බෝ මේ වගේ නම් වෙන්න එපා කියලා? එහෙම හිතුවට කැමති දේ වෙන්නේ නැහැ. අපි දරාගෙන ඉන්නේ ලෙඩ වෙන ශරීරයක්. වයසට ගිහිල්ලා නැගිට ගන්න බැරුව කොන්ද කුදු වෙලා නැගිට ගන්න හදනකොට ඇදගෙන වැටෙනව, හැම රැලි වැටිලා දත් ටික ඔක්කොම වැටිලා කටට දාන වතුර ටික කටෙන් ගලාගෙන යනවා. ඒ වගේ අය දැක්කහම අම්බෝ මට නම් මෙහෙම දුක් විඳින්න ඕනේ, මේ වගේ නම් මට වෙන්න එපා කියලා හිතනවා. එහෙම හිතුවට කැමති දේ ලැබෙනවද? නෑ. අපි කවුරුත් වයසට යන ශරීරයක් දරාගෙන ඉන්න අය. මිනිස්සු මැරෙනවා, මරණයේ ඉදිරියේ හඬා වැළපෙනවා. අනේ බුදු ඩොක්ටර් මට මැරෙන්න බෑ, අනේ මාව බේරගනින්නලා කියලා මිනිස්සු හඬා වැටෙනවා. මරණයේ ඉල්ලනවා, දරුවෝ බදාගෙන අඬනවා. ඒවා දැකලා හිතනවා අම්මෝ මට නම් මෙහෙම වෙන්න එපා. ඒ වුණාට අපි කවුරුත් ඉපදුනා නම් නත්ති ජාත සමරණ, නොමැරී ඉන්න පුළුවන් ක්‍රමයක් නැහැ. අන්න කැමති දේ නොලැබීම. ඊළඟට අපේ ප්‍රියයන්, අපි ආදරය කරන අය, අපි ඇලුම් කරන අය අපෙන් වෙන් වෙනවා. අපි කැමති වුණත් අකමැති වුණත් අපේ පවුලේ 10 දෙනෙක් කියන්නේ කවදා හෝ මළගෙවල් 10ක්. අපි කැමති වෙනවා, අනේ අපිට නම් එහෙම වෙන්න එපා, අපේ ප්‍රියයන් අපිව අතහැරලා යන්න එපා. නමුත් එහෙම වෙන්නේ නැහැ. කැමති දේ නොලැබීමේ දුක. අපි ඇස් ඉදිරිපිට බොහෝ දෙනෙක් අපි අතහැරලා යනවා. ඊළඟට හතුරු තරහකාරියෝ, ඉරිසියාකාරියෝ, අම්මෝ මුණ ගැහෙන්නවත් එපා, යන පාරකවත් හම්බෙන්න එපා කියලා හිතනවා. අපි එහි සම්පයෝගෝ දුක්, අප්‍රිය පුද්ගලයා. අපි කැමති නෑ ඒ අය මුණ ගැහෙනවට. කරදරයක්, මානසික පීඩා දෙනවා, සමහරවිට කායික පීඩා ඇති කරනවා. මේ වගේ හතුරු නම් සංසාරේවත් මුණ ගැහෙන්න එපා. අපි එහෙම හිතුවට අපි ඉපදීපදී යන තාක්කල් හතුරු තරහකාරියෝ, ඉරිසියාකාරියෝ මේ සසරේ අපිට මුණ ගැහෙනවා. බුදුහාඳුරන්ටත් කොච්චර සහතුරුකම් කරන පුද්ගලයෝ බුදුවරුන්ටත් හිටියා. කැමති දේ නොලැබීමේ දුක. බුදුරජාණන් වහන්සේ ඔන්න ඔය කියන තේරෙන, දැන් ඔබ තේරෙනවනේ, ඉපදීම දුකක්, වයසට යාම දුකක්, ලෙඩවීම දුකක්, මරණයේ දුකක්, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්, කැමති දේ නොලැබීම දුකක්. ඔය ටික තේරෙනවා. හැබැයි මේ තුල තියෙනවා අවබෝධ කරන්න අවශ්‍ය. මේක දැනගත්තා කියලා දුක නැති වෙන්නේ නැහැ. හැබැයි දුක අවබෝධ කිරීම පිණිස මේ තුල හැකිලිච්ච, සැංගිච්ච, අවබෝධ කරගත යුතු කරුණු පහක් තියෙනවා. ඒ තමයි සංකිට්ඨීන පංචඋපාදානස්කන්ධා දුක්ඛ. සංක්ෂේපයෙන් ගත්තොත්, හකුලවල ගත්තොත් දුක කියලා අවබෝධ කරන්න තියෙන කරුණු පහක් තියෙනවා. ඒ තමයි පංචඋපාදානස්කන්ධේ. රූප උපාදානස්කන්ධේ, වේදනා උපාදානස්කන්ධේ, සංඥා උපාදානස්කන්ධේ, සංස්කාර උපාදානස්කන්ධේ, විඥාන උපාදානස්කන්ධේ. ඒක අවබෝධ කළ යුතුයි. ඒ තමයි දුක්ඛාරේ සත්‍ය. ඒ දුක ආයෙමත් හටගන්නේ තණ්හාව නිසා. අර පංච උපාදානස්කන්ධය ගැනම තණ්හා උපදිනවා. යා යම් තණ්හා පෝනෝ භවිකා, යම් තණ්හාවක් ඇද්ද තණ්හාවේ ලක්ෂණේ තමයි පෝනෝ භවිකා, පුනර්භවයක් හදලා දෙනවා. නන්දිරාග සහගත ආස්වාදේ ඇලෙනවා. තට්ට තට්ටාබි නන්දිනි, උපෝපන් තන සතුටින් පිළිගන්නවා. ඒ තණ්හාවත් එක්ක මොකද වෙන්නේ? තණ්හා පච්චයා උපාදාන, උපාදාන පච්චයා භව, භව පච්චයා ජාති, ජාති පච්චයා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා සම්භවති. අන්න දුක්ඛ සමුදය ආරේ සත්‍ය. තණ්හාවේ හට ගැනීම තමයි දුකේ හට ගැනීම. ඊළඟට දුක නැති කරන දුක්ඛ නිරෝධාරය සත්‍ය වෙන්නේ යම් තණ්හාවක් හටගත්තද යම් තැනක ඒ තණ්හාවයි නැති කරන්න තියෙන වෙන කොහෙවත් තියෙන එකක් නෙමෙයි. යෝ තස්සා ඒව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. යම් තණ්හාවක් ඇද්ද ඒ තණ්හාව ඉතුරු නැතුවම නිරුද්ධ කරන්න කියනවා. ආ චුට්ටක්වත් ඉතුරු වෙන්නේ නැතුව සම්පූර්ණයෙන් නිරුද්ධ කරනවා. ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලය දුරු කරනවා, බැහැර කරනවා, ඒ ගැන ඇල්ම නැති කරලා දානවා, සම්පූර්ණයෙන් ප්‍රහාණය කරනවා. අන්නේ තණ්හා නිරෝධේ තමයි නිවන. තණ්හක්කයෝ රාද නිබ්බාන. රාද කියන ස්වාමින් වහන්සේට බුදුරජාන් වහන්සේ වදාලා රාද නිවන කියන්නේ තණ්හාව ශේ කිරීමයි. එහෙනම් අර පංච උපාදානස්කන්ධය ගැන හටගත්ත තණ්හාවමයි නිරුද්ධ කරන්ති. තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. තණ්හාව නිරුද්ධ වෙනකොට බැඳියාම නිරුද්ධ වෙනවා. උපාදාන නිරෝධා භව නිරෝධෝ. විපාක පිණිස කර්ම සකස් වෙන්නේ නැහැ එතකොට. භව නිරෝධා ජාති නිරෝධෝ. ආය උපදීමක් නැහැ, කර්මයක් නැත්නම්. ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව සියල්ලම උපායාස. මේ සියල්ලම නිරුජ්ජන්ති, නිරුද්ධ වෙලා යනවා. අන්න නිවන. ඒ පිණිස තියෙන මාර්ගයේ තමයි අයමේ වරියු වට්ටංගිකෝ මග්ගෝ. අන්න ඒ පිණිස මාර්ගයක් තියෙනවා. ඒ තමයි ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මෙන්න මේ අංග 8කින් යුක්ත ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ. ඔන්න ඔය විදියට එදා බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය විස්තර කරලා දුන්නා. මෙන්න නිවන් මඟ. අත්තකිල මතානුයෝගයේ, කාමසුකල්ලිකානුයෝගයේ කියන මේ අන්ත දෙකෙන් තොරව තථාගතේන අභිසම්බුද්ධා, බෝධි මූලයේදී තථාගතයන් වහන්සේ විශේෂයෙන් අවබෝධ කරගත් මඟ මේ. චක්කු කරණී දහම් ඇස ලබා දෙනවා. ඥාන කරණී ප්‍රඥාව පහළ කරලා දෙනවා. උපසමාය කෙලෙස් සංසිඳවනෝ. නිබ්බානාය සංවත්තන්ති. නිවනට උපකාර කරන මාර්ගයයි මේ. මෙන්න චතුරාර්ය සත්‍ය. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය සත්‍ති ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන වශයෙන් අවබෝධ වෙන ආකාරය ධම්මචක්ක දේශනාවේදී බොහෝම ලස්සනට එකින් එක විස්තර කරා. ඔය කියන චතුරාර්ය සත්‍ය, දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා සත්‍ය කියන චතුරාර්ය සත්‍ය මුලින්ම සෝවාන් ඵලයට පත් වෙනකොට යාට ඇති වෙන්නේ සත්‍යක්මයි කියන සත්‍ය ඥානය. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ත්‍රිවිධ සංයෝජන ප්‍රහාණය වෙනවා සමගම ඒකේ නා දුක ආර්ය සත්‍යක්මයි කියන සත්‍ය ඥානය ඇති වෙනවා. දුකේ හට ගැනීම, තණ්හාවේ හට ගැනීම නිසාමයි මේ කාර්ය සත්‍යක්මයි කියන සත්‍ය ඥානෙ උපදිනු. දුක නැති වෙන්නේ තණ්හාව නිරුද්ධ වීමෙන්මයි මේ කාර්ය සත්‍යක්මයි කියන සත්‍ය ඥානෙ ඇති වෙන්නේ. දුක නැති කරන මාර්ගයේ වෙන වෙන මාර්ග නෙමෙයි, ආර්ය අෂ්ටාංගික මාර්ගයේමයි මේක සත්‍යක්මයි කියලා මාර්ගය ඉතාම පැහැදිලිව චතුරාර්ය සත්‍ය ගැන සත්‍ය ඥානය ඇති වෙනවා සෝවාන් ඵලයට පත් වෙන කෙනාට. හැබැයි යාට තව කළ යුතු කෘත්‍ය තියෙනවා. දුක අවබෝධ කළ යුතුයි. ඒක තමයි ඒකේ කෘත්‍ය. දුකේ හට ගැනීම නම් වූ තණ්හාව ප්‍රහාණය කළ යුතුයි. ඒ තමයි ඒකේ කෘත්‍ය. දුක නැතිවීම නම් වූ නිවන සාක්ෂාත් කළ යුතුයි. ඒ තමයි ඒකේ කෘත්‍ය. දුක නැති කරන මාර්ගය සීල සමාධි ප්‍රඥා වශයෙන් වැඩිය යුතුයි. අන්න මාර්ගයේ තියෙන කෘත්‍ය. එතකොට සෝවාන් වෙච්ච පුද්ගලයා අර සත්‍ය ඥානෙට පැමිණිච්ච කෙනා මේ කෘත්‍ය දියුණු කරනවා. කෘත්‍ය වඩාගෙන යනවා. දුක අවබෝධ කරන්න මහන්සි ගන්නවා. තණ්හාව ප්‍රහාණය කරන්න මහන්සි ගන්නවා. නිවන සාක්ෂාත් කරන්න මහන්සි ගන්නවා. මාර්ගය වඩාගෙන යනවා. යම් ප්‍රමාණයකට වැඩිගෙන යනකොට කාමරාග පටිග සංයෝජන ඔහු තුලින් තුනී වෙලා සකදාගාමි ඵලයට පත් වෙනවා. තවදුරටත් කෘත්‍ය දියුණු කරගෙන යනකොට කාමරාග පටිග සංයෝජන සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙලා අනාගාමි ඵලයට පත් වෙනවා. තවදුරටත් වඩාගෙන යනකොට තවත් තියෙන අනාගාමී වෙච්ච කෙනාටත් තව සංයෝජන පහක් තියෙන. රූපරාග, අරූපරාග, මාන, උද්දච්ච, අවිජ්ජා. ඒ සංයෝජන පහත් ප්‍රහාණය වෙන විදිහටම අරහත් මාර්ගයේ තුල කරන්නේ අර කෘත්‍යම දියුණු කරනවා. දුක පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්න වීරිය ගන්නවා. තණ්හාව සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරන්න වීරිය ගන්නවා. නිවන සම්පූර්ණයෙන්ම සාක්ෂාත් කරන්න මහන්සි ගන්නවා. මාර්ගයේ සීල සමාධි ප්‍රඥා වශයෙන් සම්පූර්ණයෙන්ම වඩලා අවසන් කරන්න මහන්සි ගන්නවා. එහෙම වඩාගෙන යනකොට යම් මොහොතක හිත කෙලිසුන්ගෙන් මිදිලා ආශ්‍රව සහිතවම ආසවක්කේ ඥානෙ ඇති වෙනවද? ඒ ආසවක්කේ ඥානෙ ඇති වෙනවා සමගම දුක මට අවබෝධ වුණා කියන කෘතඥානෙ ඇති වෙනවා. තණ්හාව සම්පූර්ණයෙන් මා තුලින් ප්‍රහාණය වුණා කියන කෘතඥානය ඇති වෙනවා. නිවන සම්පූර්ණයෙන් මම සාක්ෂාත් කළ අවසන් කරා කියන කෘතඥානය ඇති වෙනවා. මාර්ගයේ සීල සමාධි ප්‍රඥා වශයෙන් මම වඩලා අවසන් කරා කියන කෘතඥානය ඇති වෙනවා. එතකොට රහතන් වහන්සේලා තුල චතුරාරි සත්‍ය ගැන සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන, තිපරිවට්ටන් ද්වාදසාකාරං ආකාරයට අවබෝධ වෙලා අවසානයි. ඒ නිසා තමයි රහතන් වහන්සේලා ගැන කියන්නේ රහතන් වහන්සේලාට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 8ට අමතරව තව දෙකක් පිහිටනවා. දසාංගේහි සමන්නාගතු අරහාති උච්චති කියන අංග 10ක් තියෙනවා. ඒ තමයි සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි, සම්මා ඥාන. සම්මා ඥාන කියන්නේ චතුරාර්ය සත්‍ය, සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන වශයෙන් පරිපූර්ණවම අවබෝධ කරා කියන ඥානෙ. ඊළඟට සම්මා විමුක්ති, මම විමුක්තියටපත් වුණා කියන අවබෝධය. ඔන්න ඔය කාරණා ටික තමයි බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම දේශනාව වන ධම්මචක්ක දේශනාවෙන් හකුලෝල දේශනා කරේ අපිට. බුදුරජාණන් වහන්සේ ඔන්න ඔය දේශනාව දේශනා කරලා අවසන් වෙනවා සමගම දස දහසක් ලෝක ධාතුවට මාලෝක ධාරා පැතිරිලා ගියා. දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා ගිය අප්පමානෝච උලාරෝ ඕභාසෝ ලෝකේ පාතුරහෝසි. දෙවියන්ගේ දේවානුභාවයේ පවා ඉක්මවාගේ ආලෝක ධාරා පැතිරෙනකොට මහා ඝන අන්ධකාරයේ තියෙන ලෝකාන්තරික නිරේ පවා ටික වේලාවකට ආලෝකමත් වුණා. ඒ මොහොතේ කොණ්ණඤ්ඤයන් වහන්සේගේ හිත සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස ත්‍රිවිධ සංයෝජනයන්ගෙන් මිදිලා සෝවාන් ඵලයට පත් වුණා. බුදුරජාණන් වහන්සේගේ බුදුම විනුත් උදානයක් පළ වුණා. කොණ්ණඤ්ඤයන් වහන්සේට අවබෝධ වුණා අඤ්ඤාසිවතබෝ කොණ්ණඤ්ඤෝ, අඤ්ඤාසිවතබෝ කොණ්ණඤ්ඤෝ. කොණ්ණඤ්ඤයන් වහන්සේ මේ ධර්මය අවබෝධ කරා. කොණ්ණඤ්ඤයන් වහන්සේට මේ උතුම් ධර්මය අවබෝධ වුණා කියලා බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් පිට වුණා. අන්න එතනදී බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තිය දිගු කරා, මෙහි ඉන්න මහණෙනි, මේ ධර්මයේ සාක්කාතයි මනාකොට දේශනාකොට තිබෙන්නේ කියලා ශ්‍රී හස්තයේ දිගු කරනකොටම ඒහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබුණා. ඒ තමයි මේ බුද්ධ ශාසනයේ ප්‍රථම ශ්‍රාවක සංඝයා පහළ වීම. පිංගතුනි ඇසල පෝයේ දවසේ ඔය ධම්ම දැන් අපි දන්නවා වෙසක් පෝයේ දවසේ බුද්ධගයා වජිනාසනයේ මත තමයි බුද්ධ රත්නේ ලෝකෙට පහළ වෙන්නේ. ධම්මචක්ක දේශනාව බුදුමුවින් දේශනා කිරීම සමගම ධර්මරත්නේ පහළ වුණ ඇසළ පෝයේ දවසේ. ඒ දේශනාව අවසන් වෙනකොට කොණ්ණඤ්ඤ හාමුදුරුවෝ උතුම් ධර්මය අවබෝධ කරගෙන එහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබීම සමගම සංඝ රත්නේ පහළ වෙලා තුනුරුවන් ස්ථාපිත වුණා මේ ලෝකෙට. අපි අද බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා අපි තෙරුවන් සරණ යන තුනුරුවන් පහළ වුණේ ඉසිපතන මිගදායේ ධම්මචක්ක දේශනාව අවසන් වෙනවා සමගමයි. බූමාටු දෙවියන්ගේ පටන් අකනිටා බඹලවටම දෙවිවරු ප්‍රීති ගෝසා කරා. 18 කෝටියක් දෙවිවරු තේ මොහොතෙම මේ දේශනාව අහලා මාර්ගඵල ලැබුවා. දෙවිවරු ප්‍රීති ගෝසා කර අප්පතිවත්තියන් ශ්‍රමණීනවා, බ්‍රාහ්මණීනවා, දේවේනවා, මාරේනවා, කේනචිවා ලෝකස්මි. මේ දේශනාව නම් මේ ලෝකෙ වෙන කාටවත් කරන්න බෑ. ලෝතුරා බුදු කෙනෙක්මයි මේ ධම්මචක්ක දේශනාව කරන්නේ. බුදුරජාණන් වහන්සේ ධම්මචක්ක දේශනාව පැවැත්තුවා කියලා දෙවියන් ප්‍රීතිගෝසා කරා. ඒ හඬට චාතුම් මහරාජික දෙවිවරුත් කියන්න ගත්තා, ඒක නම් හරි, මේ දේශනාව නම් ආයේ මේ ලෝකෙ වෙන කිසිම ශ්‍රමණේකුට, බ්‍රාහ්මණේකුට, වෙන කාටවත් දෙවියෙකුට, මාරේකුටවත් කාටවත් කරන්න බෑ. ලෝතුරා බුදු කෙනෙක්මයි මේ දේශනාව කරන්න. බුදුරජාණන් වහන්සේ උතුම් ධම්මචක්කේ පැවැත්තුවා කියනකොට ඊටත් ඉහළ දෙවිවරුත් අප්පතිවත්තියන් ශ්‍රමණේනවා, බ්‍රාහ්මණේනවා, දේවේනවා, මාරේනවා කියන චිවාලෝකස්. ඒ විදිහට එකින් එක ඉහළ ඉහළ දිව්‍ය තලවල ඉඳන් අකනිටා බඹලවටම දෙවිවරු එක හඬින් සාදුකාර දෙමින් ප්‍රීතිගෝසා කරන්න පටන් ගත්තා. අද අපි සාදුකාර දෙනවා. එදා බෝමාටු දෙවියන්ගේ පටන් අකනිටා බඹලවටම මහා හඬින් සාදුකාර දෙමින් සාදුකාරි පැතිරිලා ගියේ ඉසිපතන මිගදායේ ඒ උතුම් ධම්මචක්ක දේශනාව සමග. පිංගතුනි, ඒ උතුම් දේශනාව නිතර සජ්ජහායනා කරන්න, නිතර සිහි කරන්න, දෙවියන් 18 කෝටියක් දෙවිවරු මාර්ගඵල ලබපු දේශනා. ඔබ හිතන්නේ මේ දෙවිවරු අද නැහැ කියලාද? මේ මනුස්ස ලෝකෙට ආසන්නම තියෙන චාතුම් මහ බෝමාටු දෙවතාවරු කියන මේ පොළව ආසන්න දෙවතාවරු, මනුස්ස ලෝකේ ඉඳන් යොදුන් 42,000ක් ඉහළ අහසේ චාතුම් මහරාජික දිව්‍යතලයේ පිහිටලා තියෙන මනුස්ස ලෝකේ අපිට අවුරුදු 50ක් කියන්නේ මේ දෙවියන්ට එක දවසක්. ඒ අයට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා දින 53යි. අවුරුදු 2560 ගානක් කියන්නේ දවස් 50 මාස එකහමාරක් වගේ අයට මේ ධම්මචක්ක දේශනාව අහලා මාස එකහමාරක් ගත වුණා වගේ චාතුම් මහරාජික දෙවියන්ගේ දිව්‍ය කාලෙන් දැනෙන්නේ. ඊට ඉහළ මනුස්ස ලෝකේ ඉඳන් යොදුන් 84,000ක් ඉහළ අහසේ තෞතිසා දෙව්ලෝ, සක්‍ර දෙවියන් වැඩ ඉන්න තෞතිසා දෙව්ලෝ පිහිටලා තියෙනවා. මනුස්ස ලෝකේ අවුරුදු 100ක් එහෙට එක දවසයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල දවස් 25ක් ඉවරයි, 26 වෙනි දවස තෞතිසා දෙවියන්ට දැනෙන්නේ. ඊටත් ඉහළින් යාම දෙවියන්ට මනුස්ස ලෝකේ අවුරුදු 200ක් එහෙට එක දවසක්. බුදුහාඳුරෝ පිරිනිවන් පාල දවස් 13ක් වගේ. තුසිත දෙව්ලෝ කියන්නේ මනුස්ස ලෝකේ අවුරුදු 400ක් එහෙට එක දවසක්. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල දවස් 6ක් 7ක් ගෙවුණා වගේ අයට දැනෙන්නේ. නිම්මාන රති දෙවියන් මනුස්ස ලෝකේ අවුරුදු 800ක් එහෙට එක දවසයි. බුදුරජාන් වහන්සේ පිරිනිවන් පාලා තුන්වෙනි දවසේ යයිට යන්න. පරිනිම්මිත වසවර්ති සදෙව්ලව ඉහළම දිව්‍ය තලයේ පරිනිම්මිත වසවර්ති දිව්‍ය ලෝකේට මනුස්ස ලෝකේ අවුරුදු 1600ක් එහෙට එක දවසයි. දවසකුත් පැය 14ක් ගෙවිලා තියෙනවා. බුදුරජාන් වහන්සේ මේ දැන් පිරිනිවන් පාය වගේ සමහර බ්‍රහ්ම තලවල බ්‍රහ්ම දෙවිවරුන්ට දැනෙන්නේ දිව්‍ය කාලේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින්ම මේ දේශන අහපු, ඒ ධම්මචක්ක දේශන අහද්දී අහසේ පිරිලා ඉතිරිලා සාදුකාර දීපු දෙවිවරු අදටත් ඉන්නවා. ඒ දෙවිවරු මේ දේශන ඇහෙනකොට, පිරිත් දේශන ඇහෙනකොට සාදුකාර දීදී සතුටු වෙනවා, ආශිර්වාද කරනවා. ඒ නිසා පිරිතක වැඩිපුරම බුද්ධ ශක්තිය, ඒ බුද්ධ වචනවල තියෙන බුද්ධ ශක්තිය වගේම ඒ දේශන අහපු දෙවියනුත් අහසේ පිරිලා ඉතිරිලා ආශිර්වාද කරන. ඔබ අහලා ඇති ආයු වඩන කුමාරයා, යක්ෂයෙක් අවිරුද්ධ කියලා යක්ෂයෙක් මේ දරුවා ගොදුරු කරගන්න හිටියා. බුදුරජාණන් වහන්සේ දින 7ක් මේ දරුවා තියාගෙන පිරිත් කියන්න කියෝ. පිරිත් කියන්නේ බුද්ධ වචන. බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් දේශනා කරපු බුද්ධ වචන කියනකොට දෙවියන් දස දහසක් ලෝක දහතුල දෙවියන් අහසේ පිරිලා ඉතිරිලා සාදුකාර දිදී ඒ පිරිත් අහනකොට අර යක්ෂයාට යොදුන් ගානක් ඈතට වෙලා හිටියා කියනවා. දෙවියන් පිරිලා නිසා ළඟටවත් එන්න බැරි වුණා. දරුවගේ මාරකී කෙවිලා දීර්ඝායුෂ ලැබුණා. ඒ තමයි ආයු වඩන කුමාරයා. ඒ නිසා පිරිත කියන්නේ මහා ආශිර්වාදයක් ඇති බුදුමුවින් දේශනාවෙච්ච ඒ පිරිසිදු බුද්ධ වචන. ඒ නිසා පිංගතුනේ, අපි පහුගිය කාලේ බොහොම අවාසනාවන්ත කාලයක්, අපිට විතරක් නෙමෙයිනේ මුළු ලෝකෙටම මේ වසංගතයේ තිබුණේ. ලෝකෙ මහා බලවත් රටවල් පවා කඩාගෙන වැටුණා. ඇදිරි නීතිය දාලා මිනිස්සුන්ට එළියට බහින්න බැරුව අවුරුදු දෙකකටත් එහා කාලයක් අපි කවුරුත් මුළු ලෝකෙම පීඩාවේ ඉඳ මේ වසංගතේ. දැන් යන්තම් ඒ තත්ත්වෙ ටිකෙන් ටික පහ වෙලා යන ලකුණු අපිට පේනවා. අපිට මෙහෙම හරි පිංකම් කරන්න වාසනාව තියෙනවා. අපේ රටේ මොන ප්‍රශ්න තිබුණත් අපිට ආර්ථික ප්‍රශ්න ඇති, ගැටලු ඇති. හැබැයි මේ ලෝකේ වටිනා පූජනීයම දේවල් උරුම වෙච්ච જાතියක් අපි. වැඩිම සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන ස්වර්ණමාලි චෛත්‍ය රාජානන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ බුදු වෙච්ච ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ සාකා බෝධීන් වහන්සේ, උන්වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ඌර්ණ රෝම ධාතුන් වහන්සේ, දකුණු අකු ධාතුන් වහන්සේ, සතර දළදා වහන්සේලාගෙන් වාම යටි දළදා වහන්සේ, දකුණු දළදා වහන්සේ, කොච්චරනම් සර්වඥ ධාතුන් වහන්සේලා මේ ලංකා භූමිය වැඩ ඉන්නවද? ධාතු මන්දිරයක් වගේ රටක්. ඒ නිසා ඒ සියලු ධාතුන් වහන්සේලාගේ උතුම් රුවන්වැලි මහා සෑයේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටෙන් ආශිර්වාදේ මේ ලංකා දෙරණට, මේ භූමියට, මේ තියෙන වසංගත විපත් බිය ඉක්මනින්ම දුරු වේවා. ඔබ හැම දිනාටමත්, අපි හැම දිනාටමත්, ලක්වාසී ලෝවාසී සියලු දිනාටමත් ඍෂිසේ යලිත් පින් දහම් කරමින්, කුසල් දහම් වඩමින්, වෙහෙර විහාර ඉදි කරමින්, සෑවන්දනා පින්කම් කරමින්, බණහමින්, සීල සමාධි ප්‍රඥා වඩාගෙන උතුම් වූ ධර්මයේම දියුණු කරගන්න, ධර්මයේම අවබෝධ කරගන්න අපි හැම දිනාටම වාසනාව ලැබේවා, ලැබේවා, ලැබේවා කියලා ආශිර්වාද කරනවා.
1: ඒ අවසන් වූයේ සිදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ ධර්මානු ශාසනාවයි. සදහවත් පින්වත් ඔබට සිදුල ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය කරන අපගේ ධර්ම දේශනා පින්කම් සඳහා බැතිබරදායකත්වය දැන් ලබා දිය හැකියි. ඒ සඳහා විමසීම් 077 912 47 15, 077 60 40 160 දුරකතන අංක මගින්ද, 071 80 27 197 වට්සප් අංකය මගින්ද, නැතහොත් chandana.sudila@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනයෙන්ද විමසා ඔබට අපගේ ධර්මදේශනා පින්කම් සමග බැතිබර දායකත්වය ලබා දිය හැකියි. සබ්බදානං ධම්මදානං ජිනාති, සියලු දානයන් අතර ධර්ම
2: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
3: මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මුල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර, පුද පූජා, ජාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

පින්නති. මහා ගං වතුරක් නිදිගත් ගමක් ගසා හරින්නාක් මේ. පස් කම් නැමැති මල්ම රැස්කරන අකුසලම රැස්කරන එහිම ඇලුනු සිත් ඇති මිනිසා මරුවා ඇදගෙන යන්නේ. ධම්මපදය පුප්පව

හා වස්ත්‍ර පිදීමේ විපාක. පිළින්දවත් චපදානයට අනුව ඔබට තවත් වටින පින්කමකානි සංස කියා දෙන්නට සූදානම් වෙනවා. දියපිස්නා වස්ත්‍ර පිදීමේ විපාක. පින්වතුනි විපාක හයක් පිළිබඳව කතා වෙනවා. ඔබේ ජීවිතයෙන් මේ උතුම් පූජාව සිදු කරගෙන තිබෙනවද? අප්‍රමාණව ඔබ පූජා කරලා ති පින්වතුනි. බලන්නෙහි ආනිසංස සමුදාය කොයිතරම් වටිනවද කියන. රන්වන් පැහැයක් ඇත්තේ කුවීම. රජස් නැත්තේ කුවීම. ශරීරයෙන් නික්මෙන රස ඇත්තේ කුවීම. තේජස් ඇත්තේ කුවීම. සිනිඳු සිරුරක් ඇත්තේ කුවීම. සිරුරේ කුණු නොවැළීම. මෙන්න මේ කියන උතුම් විපාක හය ලැබෙන්නේ පින්වත්නි දියපිස්නා වස්ත්‍ර පූජා කිරීමේ ආනිසංස වශයෙන්.

ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමට සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.

පින්වත අනුන්ගේ රළුපරළු කතා අනුන් කළ නොකළ දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කළ යුතු දේ තමාම කරන දේ තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය පොප්පවක්.

පින්වත. පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරන්න. ධම්මපදය යමක

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

ගන්න ඕන මල්ලහුරක් තියෙන අතින් කාසිවලට ගන්නත් බෑ කාසිවලට දෙන්නත් බෑ මනුස්සකම මිනිස්සුනේ කාසිවාසී ඇති අය ළඟ කොහොම හිඟයි ගන්නට නෑ මනුස්සකම මිනිස්සුනේ කාසිවලට ගන්නත් බෑ කාසිවලට දෙන්න

උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවිය.

ලොවැති සියල්ල ගිලගන්නා වූ මාරයාට කොතැන වුවද බාධාවක් නැත. අප විඳින්නා වූ මේ සැප පින් ඇතිතෙක් පමණි. ජීවත් වන කාලය බුදුබණට අනුව ජීවත් වෙනවා විනා කුමන නැටුම් කෙලි සිනාවන්ද?

පින්වත සසර ගමන නිම කල ශෝක දුරු කල සියලු තන්හි නොඇලී මිදුනා වූ සියලු කෙලෙස් ගැහැට දුරු කල රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් ශෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්ත වග්ගය.

මහසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

පින්වත හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාක් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෝතුරු ධර්මයයි. ධම්මපදය යමකවා.

පින්වත යම් කෙනෙක් කෙලස් කහට රහිත ඒ කියන්නේ කෙලස් කහට නැති සීලය මනාකොට ආරක්ෂා කරනවා ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා හිතෙම ඒ කාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ ධම්මපදය යමක

උතුංගු පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

0: 7:30 රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
1: දස සංඥා සුද්වා සෝආපදෝ ධානසෝ පටිපස්සම්
2: සුදිල ගුවන් විදුලිය

යමෙත් තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මයානුව පිළිපදිනවමද ඔහු රාග ද්වේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහණදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේය. ධම්මපදය

මල්වියන් ආදිය පූජා කිරීමෙන් ලැබෙන විපාක. පින්වතුනි, ඔබේ ජීවිතයෙන් ඔබ ලෝතුරා බුදුහාමුදුරුවන්ගේ ගුණ සිහිපත් කරලා මල් වලින් සකස් කරන විශේෂිතු මල් මාලා, මල් වියන්, මල් රේණු බුදුහාමුදුරුවන්ගේ නාමයට අපමණ පූජා කර නැති. අපි විමසමු, විමසා බලමු, අවබෝධ කරගමු ඒ උතුම් පූජාවක තිබෙන ආනිසංස සමුදාය කොපමණද කියලා. අතීතයේ විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ රේණු පූජක කියලා ඉතාම සීලවන්ත හාමුදුරන් වහන්සේ නමක් වැඩ සිටියා. එක දවසක් මේ හාමුදුරන් වහන්සේට සිතෙනවා, මේ සුවඳමත් මල් රේණු සකස් කරගෙන, විශේෂයෙන් නාමල් රේණු සකස් කරගෙන බුදු හාමුදුරුවන්ට පූජ කරන්න ඕන කියලා. එහෙම සිතන රේණු පූජක හාමුදුරුවෝ උන්වහන්සේගේ දෑතින්ම නාමල් රේණු සකස් කරගෙන පිරිසිදු කරලා විපස්සී බුදුරජාණන් වහන්සේට මහත් වූ ගෞරවයෙන් යුක්තව පූජා කරනවා. එතනදි පින්වතුනි සිතේ මහා ප්‍රසන්න භාවයක් ඇති කරගෙන, සිතේ මහා සතුටක් ඇති කරගෙන උන්වහන්සේ ඒ උතුම් පූජාව සිද්ධ කළා. සඳහන් වෙනවා එහි ආනිසංස වශයෙන් ඒ පූජා කිරීමේ මහා පිණෙන් රේණු නම් සක්විති රජ බවට පත් වෙලා ඉපදෙන්නට වාසනාව ලැබුණා කියලා සංසාරේ. අවසානයේ නිවන් අවබෝධයේ දක්වාම ඒ මල් රේණු පූජා කිරීමේ මහා පිණ උපනිශ්‍රය වෙලා තිබෙනවා. ඒ වගේම තවත් ස්වාමින් වහන්සේ නමක් සිටියා, තිස්ස බුදුරජාණන් වහන්සේගේ කාලේ. මේ තිස්ස බුදුරජාණන් වහන්සේගේ කාලේ තිනසුලක කියන හාමුදුරුවෝ, තිනසුලක කියන ස්වාමින් වහන්සේ බෝලිද්ද මල් පුදා, ඉතාම ලස්සන මල් වර්ගයක් බෝලිද්ද මල් බුදුරජාණන් වහන්සේට, විපස්සී බුදුරජාණන් වහන්සේට පූජා කරලා මහා ආනිසංසයක් ලබාගෙන තිබෙනවා. 25 වතාවක් සද්දෙවිඳු බවට පත් වෙලා ඉපදෙන්න වාසනාව ලැබිලා තිබෙනවා. ඒ වගේම පින්වතුනි 75 වතාවක් සක්විති රජ සම්පන්න බවට පත් වෙන්න අවස්ථාව ලැබිලා තිනවා. අවසානයේ කෙලෙසුන් නසා මහා නිවන් සම්පත් ලබා ගන්නට මහා පිටුවහලක් බවට පත් වුණා ඒ සුවඳ මල් වියන් පූජා කිරීමේ අනුභවයේ. ඔබේ ජීවිතේනුත් මේ ආදී වශයෙන් බොහෝ අවස්ථාවල මේ උතුම් පින්කම්වලට සහභාගී වෙලා ඇති. එහෙම නැත්නම් ඔබේ දායකත්වයේ ඇතුව ඔබ විසින්ම බුදුගුණ සිහිපත් කරලා මේ උතුම් පින්කම් සිදු කරලා ඇති. එනිසා ඔබ ඒ සිදු කරපු පින්කම පින්වතුනි සංසාරයට මහා බලයක්, මහා ශක්තියක් බවට පත් වෙනවා. සිත ශ්‍රේෂ්ඨ කරගෙන, සකස් කරගත් මනස පෙරටු කරගෙන ඔබ ඒ උතුම් පින්කම සිදු කරන්න. එවිට ආනිසංස ඔබට ලැබෙනවා. සුදිර කුවන් පෙතලිය

0: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රටපුරා ලෝපුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.
1: සුදිල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ තොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ.
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

සරුදේ සරු හැටියටත් නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන පින්වත් හැමදිනම සරුදයක්ම ලබන්නේ දියුණුවක්ම ලබන්නේ එය ලෞතුරු ධර්මයයි ධම්මපදය යමකවත්

උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ්

පින්වත කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යම ලෝකය එහෙම නැත්නම් සතර අපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජය ගන්නේ දක්ෂ මල් කරුවකු මල් තෝරා රැස් කරන්නාක් මෙන් කවරෙක් මනාව දෙසන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ ධම්මපදය

මේ ජීවිතය සැප සම්පත් සහිතයයි මානින් යුතුව සිටියත් ඒ වූ කලී සිහිනින් ගෑ සුවඳක්සේ බොරුවක්මය. දැහැමිව දාන සීල භාවනාදිය නොකළහොත් අප ආලෝකයේ සිට අන්ධකාරයට යනවා.

පින්වති, දක්ෂ රියදුරකුමෙන් පින්වතුනි, මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද? මානය දුරුකල, ආශ්‍රව නැතිකල, අෂ්ට ලෝක ධර්මයෙහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැති වන්නේ.

0: ගයති
1: මහත්සේ වැඩ සලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහල කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්නේ.

පව් කිරීමෙන් හොඳක් නොවේයි. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක්විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්න.

අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත්.

පින්වත කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යමලෝකය එහෙම නැත්නම් සතරාපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජය ගන්නේ දක්ෂ මල්කරුවකු මල් තෝරා රැස් කරන්නාක් මෙන් කවරෙක් මනාව දෙසන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ ධම්මපදය කුප්පවග්ගෝ.

0: පාත්‍ර දානයේ විපාක, පාත්‍ර පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස. ඔබ ඔබේ ජීවිතයෙන් කොයිතරම් අටපිරිකර පූජා කරගෙන ඇද්ද? මේ අටපිරිකර තුල තිබෙන ප්‍රධානම දෙයක් තමයි පින්වතුනි පාත්‍ර පූජාව. ඒ තුنين ඔබට මේ කියා දෙන්නේ පාත්‍රයක් පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස සමුදාය කොපමණද කියලා. සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේට එක දවසක් පත්තදායක කියන හාමුදුරුව ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් පාත්‍රයක් පූජා කරනවා. වනපුතේ සඳහන් වන්නේ පින්වුතුනි පූජා කිරීමේ ආනිසංස වශයෙන් කල්ප 94ක් දුගතියක ඉපදුනේ නැහැ කියලා. එච්චර විතරක් නෙවෙයි, පිරින්දවච්ච හාමුදුරුවන්ට පාත්‍ර පූජා කිරීමෙන් ලැබුණ ආනිසංස 10ක් පිළිබඳව සඳහන් වෙනවා. බොහෝ වටිනා රන් රිදී තැලි ලැබීම, උපද්‍රව නැත්තෙක් බවට පත්වීම, අනතුරු නැත්තෙක් බවට පත්වීම, අන්‍යයන්ගේ ගෞරවාදරයට පාත්‍ර වීම, සෑමදාම ආහාර පාන වස්ත්‍ර සයනාසන ඉතාම ලස්සනට ලැබීම, ලැබෙන සම්පත් අකාලයේ විනාශ නොවීම, ස්ථීර සිතක් ඇත්තෙකු බවට පත්වීම, හැම කල්හිම ධර්මයට කැමතිවීම, ධර්මයට ඇලුම් කිරීම, කෙලෙස් අඩු කෙනෙක් බවට පත්වීම, ආශ්‍රවද රහිතව ජීවත්වන කෙනෙක් බවට පත්වීම, මේ ආදී ආනිසංස සමුදායක් ලැබෙනවා. පාත්‍රයක් පූජා කිරීම හරියට පින්වතුනි පැහිච්ච කුඹුරක් පූජා කළා හා සමානයි. ඔබ විසින් ස්වාමින් වහන්සේ නමකට පාත්‍රයක් පූජා කළා, මේ හාමුදුරුවෝ ඒ පාත්‍රය අරගෙන පිණ්ඩපාතේ වැඩම කරනවා. පිණ්ඩපාතේ වැඩම කරන විට කවදාවත් දානය නොලඹ සිටින්නේ නැහැ. දානය කොහොම හරි ඒ පාත්‍රයට ලැබෙනවා. එහි ආනිසංස හරියට ඔබ පෙහෙච්ච කුඹුරක් පූජා කළා වගේ කියලත් බණ පොතේ සඳහන් වෙනවා. හැබැයි පින්වතුනි, ඒ පූජා කළ යුතු වන්නේ කෙසේද? එතනටත් අපේ සිත බලපානවා. ඒ සිත සකස් කරගෙන සිතින් නුවණ යොදා ඔබ පූජා කළ යුතු වෙනවා. එවිටයි එහි ආනිසංස ලබා ගන්නට පුළුවන්කම තිබෙන්නේ.
1: සුදිලි ගුවන් විදුලිය

පින්වත පඬිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුජ්‍යලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩිය යුතුයි. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ. ධම්මපදය පඬිත වග්ගය.

0: පින්වත කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යමලෝකය එහෙම නැත්නම් සතර ආපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජය ගන්නේ දක්ෂ මල්කරුවකු මල් තෝරා රැස් කරන්නාක් මෙන් කවරෙක් මනාව දෙසන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ ධම්මපදය කුප්පවග්ග
1: බිමයින්ද සිතකි බනනාසන්නේ

යමෙකු උතුම් සද්ධර්මය අසන්නේ නම් අතිශයින් ගෞරව පූර්වකව ඇසිය යුත්තේය. එවිට ස්වර්ග මෝක්ෂ සම්පත්තිය සැබවින්ම සිද්ධ වන්නේ.

බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 98.1 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

සතියේ සෑම දිනකම පස්වරු දෙකේ සිට හතර දක්වා සුදි ලඝුවන් විදුලි සේවය ඔස්සේ ගෙනෙනු ලබන මියුරෝ හින්දි ගීතාවලිය ආරම්භ කිරීමටයි මේ සූදානම. සුදිල රේඩියෝ.lk වෙත පිවිස ඔබට අපහා සම්බන්ධ විය හැකියි.

పగులు అబ్బబ్బబ్బబ్బ అబ్బబ్బబ్బ.

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

0: දරුවන් නැති සිටුවරයෙකුගේ කතාව අහලා බලන්න පින්වතුනි. මේ සිටුතුමාට ඉපදුන ආත්ම භාවයන් වල දරුවන් නැති වුණේ ඇයි කියලා, දරුවෝ ඉපදුනේ නැත්තේ ඇයි කියලා. එක්තරා කාලයකදී ජීවිතය ගත කරද්දී මේ සිටුතුමාට ධනය කෙරෙහි මහා ආසාවක්, මහා තෘෂ්ණාවක් සිතේ හටගත්තා. අන්නේ හේතුවෙන් තමන්ගේ සොහොයුරාගේ එකම පුතා වස්තුවට තියෙන ආසාව නිසා මහා තෘෂ්ණාවක් ඇති කරගෙන තමන්ගේ සොහොයුරාගේ එකම පුතා මරණයට පත් කළා. ඒ මරණයට පත් කරලා සීලු ධනය ඔහු ලබා ගන්නට ඉදුණා. අන්න ඒ හේතුවෙන් පින්වතුනි, ඔහු නිරයේ වැටි අවුරුදු ලක්ෂයක් පුරාවට අප්‍රමාණ දුක් වේදනාවන් විඳින්නට වුණා. මනුස්ස ලෝකේ ඉපදිලා තගරසිකේ බුදුරජාණන් වහන්සේට, තගරසිකේ නම් පසේ බුදුහාමුදුරුවන්ට එක් අවස්ථාවක දන් දුන් පිණින් සත්වාරයක් සිටු තනතුරු ලැබුවා. නමුත් පින්වතුනි, ඒ කිසිම කාලයකදී කිසිම දරුවෙක් ඉපදුනේ නැහැ. ඒ කිසිම කාලයකදී කිසිම දරුවෙක් ඉපදුනේ නැහැ. කරුණු විමසීමේදී සඳහන් වෙන්නේ ඉහතමා සඳහන් කළ මහා පාපී ක්‍රියාව හේතුවෙන් දරුවන් නොලැබුණ බව සඳහන් වෙනවා. ඒ වගේම දරුවන් නැති වස්තුව ඔහු මරණයට පත් වුනහම සෑම කාලයකදීම රාජසන්තක බවට පත් වුණා. රජයට අයිති වුණා. නැවත පින්වතුනි, රෞරව නිරයේ ඉපදුනා කියන සඳහන් වෙනවා. මෙසේ දරුවන් නැතිවීමට හේතුව ඉහත සඳහන් කළ කරුණ බව අපට අවබෝධ වෙනවා. සංයුක්ත නිකායේ ဒုတိය අපුත්තක සූත්‍රයේ මේ පිළිබඳව පැහැදිලි කරන්නේ. එනිසා ඔබත් ඔබේ ජීවිතයෙන් මේ අකුසල ක්‍රියාවන් සිදු කරගන්නට වෙහෙසෙන්නට එපා.
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර, පුද පූජා, යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට, මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්නේ.

පින්වත පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරන්න. ධම්මපදය යමකෝ.

0: අධාර්මිකව ජීවත් වනවාට වඩා ධාර්මිකව මිය යාම උතුම්ය. ඒ ආකාරයට දේශනා කරන ලද බුදුබණ සිහිකොට පින්දහම් සිදුකොට සත්‍ය වශයෙන්ම නිවනට පැමිණෙන්න
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

0: පුදුමග පෙරටු කරගත් සම්භාව්‍ය ගුවන් විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන් විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන් විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.
1: සුදුල ගුවන් විදුලිය.

පින්වත අනුන්ගේ රළු පරළු කතා අනුන් කල නොකල දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කල යුතු දේ, තමාම කරන දේ, තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය පුප්පවක්කේ.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

යාළුවනේ දිනපතා 500 රුපියල් සිට 500 රුපියල් දක්වා පුංචි ඔබවැමෙන් සුදුල ගුවන් විදුලිය තිළිණ කරන ඔබේ කාල හෝරාව මතු දින ලොව දිනන පුංචි අපි සමගයි මේ ඔබ

0: යමෙක් තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මයානුව පිළිපදිනවා නම් ඔහු රාග ද්වේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහණදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේ. ධම්මපදය යමක වග්ගය
1: සුදුල ගුවන්විදුලිය සංගයි ඔබ රැඳී සිටින්නේ.
2: බුදුමග පෙරටු කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව අසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

0: බෝධිරාජ කුමාරයාට දරුවන් නැතිවීමට හේතුව. පින්වතුනි, බෝධිරාජ කුමාරයා ඉතාම අලංකාරවත් වූ මහා මාලිගාවක් සදලා ඒ මාලිගාවට ගෙවදීමේ මහා උත්සවය, මහා මංගල්‍ය තියෙන අවස්ථාවේ ලෞතරා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානයට ආරාධනා කරනවා. ඒ දානයට ආරාධනා කරාම බෝධිරාජ කුමාරයා මාලිගාව එලිපත් ඉඳලාම මාලිගාව ඇතුළට ඉතාම ලස්සන පාවඩයක් එළනවා. ඔහු සිතේ සිතුවිල්ලක් තියාගන්නවා, ලෞතරා බුදුහාමුදුරුවෝ මේ පාවඩේ උඩින් වැඩම කළොත් මට දරු සම්පත් තිබෙනව කියලා. බුදුරජාණන් වහන්සේ මාලිගාවට වැඩම කරන විට පිඟුතුනි ආනන්ද හාමුදුරුවන්ට කියනවා මේ පාවඩය ඉවත් කරන්න කියලා. මේ පාවඩය ඉවත් කරලා තමයි බුදුහාමුදුරුවෝ වැඩම කළේ. බෝධිරාජ කුමාරයාට සිතේ කුකුසක් ඇති වුණා. බෝධිරාජ කුමාරයා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා, ස්වාමීනි, ඇයි පාවඩේ ඉවත් කළේ කියලා. පින්වත් කුමාරය, ඔබට මේ ආත්මයේදී කිසිම දරුවෙක් ලැබෙන්නේ නැහැ. ඔබට දරු සම්පත් නැහැ කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. එවිට පින්වතුනි බෝධිරාජ කුමාරයා එයට හේතුව විමසනවා. ලෞතරා බුදුහාමුදුරුවෝ කියනවා, පෙර ආත්ම භාවයකදී ඔබ ඔබේ බිරිඳත් සමග නැව් නැගලා යන විට මේ නැව මුහුදුපත් වෙනවා. ඔබත් ඔබේ බිරිඳත් ඒ අසල තිබුණ දූපතකට යනවා. ඒ දූපතේ ඉන්න විට ආහාර අනුභවයට කිසිම දෙයක් නැති නිසා දූපතේ ඉන්න පක්ෂීන්ගේ බිත්තර, එවගේ පුංචි පක්ෂීන්, ඒ බිත්තර වලින් ආ පුංචි පැටව් මරණයටපත් කරලා ආහාර බවට ගත්තා. ඒ පුංචි පැටව් ආහාරයට ගැනීම, බිත්තර ආහාරයට ගැනීම ඔබට මේ ආත්මයේදී දරුවන් නැතිවීමට මහා අකුසලයක් බවට පත් වුණා කියලා. ඔබ එහිදී ඒවා ආහාරයට අරගෙන එතනින් පිට වෙලා ගියා. ඒ හේතුවෙන් තමයි ඔබට මේ ආත්ම භාවයේ දරුවන් නැත්තේ කියලා ලෞතුරා බුදුහාමුදුරුව පැහැදිලි කරන්නට යෙදුණා. ඒ නිසා පින්වතුනි, ඔබත් සංසාරේ මෙවැනි අකුසල කර්ම බොහෝමයක් සිදු කරලා තිබෙන්නට පුළුවන්. එනිසා මේ ආත්ම භාවයේ අවබෝධ කරගන්න, එබඳු දෙයක් සිදු කරලා තිබුණොත්, එබඳු දෙයක් ඔබ මේ ආත්මයේ සිදු කරොත්, පින්වතුනි, මතු ආත්ම භාවයේ ඉපදෙන විට ඒ කරපු ක්‍රියාව චක්කංව වහතෝ පදං, ගුණා පිටුපස ගමන් කරන කරත්ත රෝදය වගේ පෙරලි පෙරලි එන බව අවබෝධ කරගන්න. බෝධිරාජ කුමාරයාටත් සිදු වුණේ එයයි. එනිසා කොයිතරම් මිලමුදල් තිබුණත්, කොයිතරම් ධනධාන්‍ය සම්පත් භවභෝග යහළු මිතුරන් කොයිතරම් සිටියත් ප්‍රතිඵලයක් නෑ දරු සම්පත් නැත්තම්. එනිසා ඔබ විසින් මේ ජීවත් වෙන ආත්මේ මෙවැනි අකුසල ක්‍රියාවන් සිදු කරගන්නේ නැතුව යහපත් ක්‍රියාවන්හි ගතසිත යොමු කරමින් කටයුතු කරන්න. ඔබට තෙරුවන් සරණයි.
1: නමෝ බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ

විශ්වීය ඉතිහාසයේ. නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.

0: දිනක බෝධි පූජා පින්කම සුදුල ගුවන් උදලිය දිනපතා රටවැසි ලෝවැසි සැමට සිත සාන්තිය උදා කරනු වස් ගෙන එනු ලබන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙතෙන් සිට විකාශය කිරීමටයි සූදානම. අදත් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙහෙවනු ලබන්නේ සිව්මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්ම කතික විචිත්‍ර බාණි හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන් උදලිය නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසිනුයි. හොඳයි, එහෙමනම් අපි මෙතෙන් සිට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමගින් එක්වෙමු.
1: හැම දිනාම සාදු කියමු. නැවත වරක් සාදු කියන්න පළමු දිවාරයටත් වඩා ශබ්ද නගා සාදු කියමු. හැම දිනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි,

සුරාමීරය මජ්ජපමා දට්ඨානාවීරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණීන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං

තල්පේ විමලාරාමාධිපති විචිත්‍ර ධර්මකතික අතිගෞරවනීය හබරාදුවේ අනුරුද්ධ ගෞරවනීය ලොකුහාමුදුරන් වහන්සේ ඇතුළු පූජනීය ගරුතර මහා සංඝරත්නයේ නවසරයි සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි පින්වතියනි, ඔබ හැම දිනාම මේ මොහොතේ සූදානම් වෙන්නේ තථාගත බුදුපියාණන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණයන් සිහිපත් කරගෙන බුද්ධ වන්දනාවේ දෙන්නට, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදුගුණ සිහිපත් කරමින් සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කරන්නට, ජයශ්‍රී විජයශ්‍රී බෝධිද්‍රම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමක ශාන්තිය ලබන්නටයි සූදානම බලාපොරොත්තුව. මේ සිදු කරනු ලබන ආශිර්වාදාත්මක පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටමත් යහපතක් සිතක් සාන්තියක්ම වේවා කියන උතුම් හැඟීමෙනුයි මේ ආශිර්වාදාත්මක පින්කම සිදු කරමින් ආශිර්වාදයේ පළ කරන්නේ. ලංකා වාසී හැම දිනාටමත් මේ පූජාවේ ආශිර්වාදයේ ලබන ලෝවැසි හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. කොරෝනා වෛරසයෙන් ලෝකයේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. ඒ සඳහා විද්‍යාඥයන්ට වෛද්‍යවරුන්ට ප්‍රතිකාරයක් සොයා ගන්නට මේ ආශිර්වාදාත්මක පින්කම යහපත පිණිසම වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරමු.

අපි හැම දිනාම තෙරුවන් වන්දනා කරමු. තුනුරුවනේ උතුම් මනුහසේ බලයෙන් අපේ නායක හාමුදුරු ඇතුළු මහා සංඝරත්නයටත් දායක පින්වත් පිරිසටත් මේ උතුම් පින්කමට සම්බන්ධ වෙච්ච ඔබ හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා කියන උතුම් හැඟීම්.

බොහෝමත්ම සැදැහැසිතින් යුත්තව සකස් කරගත්තා වූ පූජා ද්‍රව්‍යයන් පුද පෙරහැරින් බුදු පුද සඳහා චෛත්‍ය රාජානන් වහන්සේට, බෝධීන් වහන්සේට, බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියස, අටවිසි බුදුරජාණන් වහන්සේලා අභියස මල්ලාසන මත තැන්පත් කළා වූ මල් පහන් සුවඳ දුන් දැහැත් ගිලන්පස බෙහෙත් බඩු ආදී වූ පුද පූජාවන් අටපිරිකර ආදී පුද පූජාවන් තුන්ලොව සනසා වදාළ සාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණයන් සිහිපත් කරගෙන උන්වහන්සේගේ ශ්‍රී නාමයට පූජා කරමි. පූජා වෙත්වා අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදුගුණයන්ට ශ්‍රී නාමයන්ට පූජා කරමි. පූජා වෙත්වා උතුම් පූජානිසංස බලයෙන් උතුම් බුදුගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය මුදා වේවා කියන උතුම් හැඟීමෙන් මා කීවාට පසුව මෙසේ කියමින් කවුරුත් එක්ක බුදුගුණ මෙනෙහි කරන්නේ

අපි හැම දිනාම එක විට ගාථාවන් කියමින් පුද පූජාවන් පූජා කරමු බුදුහාමුදුරුවන්ට. ඔබ හැම දිනාටම කායික සුවේ, මානසික සුවේ ලැබේවා කියලා.

අපි හැම දිනාම ත්‍රිවිධ චෛත්‍යනුතු වන්දනා කරමු. නවග්‍රහ දෝෂ දුරු වේවා, ග්‍රහාපල මග හැරේවා, කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත්ති ඌදුරු සියල්ල මග හැරේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 80ක් රෝග, 90ක් ව්‍යාධි, 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබ හැමට ශාන්තිය උදා වේවා. මේ ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා කියනු තුන් හැඟීමත් ඇති කරගෙන අපි හැම දිනාම එක විට ගාථා

ังจายาสุไมหังเฮมดินามมากีวาตปัสสุมิหิมกิอันนะ

අපි හැම දිනාම අටවිසි බුද්ධ වන්දනාවේ දෙමු. අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් ශ්‍රී නාමයට මල් පහන් සුවඳ දුන්, දැහැත් ගිලන්පස බෙහෙත් බඩු ඖෂධාදී වූයේ පුද පූජාවන් අටපිරිකර උන්වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට පූජා කරමි, පූජාවිත්වා. මා කීවාට පසුව මේ පැදි පෙළ කියමින් කවුරුත් එක්ක අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන් සිහිපත් කරමු. උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය වේවා.

අපි හැමදිනාම ජයපිරිතේ ආශිර්වාදයක් ලැබමු. උතුම් වූ ජයපිරිතේ ආශිර්වාද ශක්තියේ බලයෙන් රෝගී ඇත්තන්ට නිරෝගී සුවය ලැබේවා. ග්‍රහ දෝෂාන්ධකාරයන්ගෙන් පෙළෙන ඇත්තන්ට ඒ දෝෂාන්ධකාර දුරු වේවා. අමනුස්ස දෝෂ බලපාන්නේ නම් ඒ දෝෂ දුරු වී ඔබ හැමතෙම ශාන්තිය උදා වේවා. ජයපිරිතේ ආනුභාවයේ බලයෙන් මුළු මහත් ලෝකය ඉක්මනින්ම සුවපත් භාවයට පත් වේවා කියලා සාදු කියමු.

ඔබ නමින් මියගිය සියලු ඥාතීන්ට මේ පින් හේතු වාසනා වේවා කියලා අපි කවුරුත් එක්ක තම තමන්ගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු.

ඔබවත් අපවත් සම්බුද්ධ ශාසනයන් රකින ආරක්ෂා කරන ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සම්‍යක් දෘෂ්ටික දෙවියන් දතරාෂ්ට විරුඪ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරම් දෙවිවරු විෂ්ණු කතරගම සමන් විභීෂණාදී දෙවියෝ අපි කරගත් පින් අනුමෝදන් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා. කරදර හිරිහැර බාධා කම්කටොළු ව්‍යසන විපත් උදුරු සුව සියල්ල දුරු වේවා. ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. නවග්‍රහයින් නම දෙනා වහන්සේගෙන් ග්‍රහණ සත්කාදීන්ගෙන් ගෙන දෙන්නා වූ දෝසාන්ධකාර දුරු වේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 80ක් රෝග 90ක් ව්‍යාධි 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබට ශාන්තිය උදා වේවා. හැම දිනාටම සතුටින් කාලය ගත කරන්නට දෙවි දේවතා උන් වහන්සේලාගේ පිහිට රැකවරණේ ආශිර්වාදේ වේවා කියලා අපි දෙවියන්ට පින් දෙමු.

යුතු අපි හැම දිනාම බෞද්ධයන් හැටියට අවසන බලාපොරොත්තු වෙන ශාන්ත උතුම් නිවනින් සැනසෙන තුරාවට සත්පුරුෂ සේවනයේම ලැබේවා, කල්යාණ මිත්‍රාශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා ගාතාවත් කියමු.

උතුම් බුද්ධ පූජාවේ ආනිසංස බලයෙන් අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රී නාමයට සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කිරීමේ ආනිසංස බලයෙන් ජයශ්‍රී විජයශ්‍රී බෝධිධර්ම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් සිදු කළා වූ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා. ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ දළදා වහන්සේගේ පිහිට රැකවරණයෙන් ශ්‍රීපාද පත්මේ අනුහසින් 33 කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදයෙන් රහතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභවයේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා.

0: හැම දිනාටම යහපතක්ම වේවා.
1: ඒ අවසන් වූ අටවිසි බෝධි පූජා පින්කම මෙහෙවනු ලැබුවේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්මකතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන්විදුලියේ නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසිනුයි. මේ සිදුකර දුන්නා වූ උදාර වූ පින්කමේ බල මහිමයෙන් මෙවැනි වූ ශාසනික සේවාවන් තව තවත් සාර්ථකව කරගෙන යෑමට උතුම් වූ ත්‍රිවිධ රත්නත්‍රයේත් සීල දෙවියන්ගේත් ආශිර්වාදය රැකවන්නේ ලැබේවා. කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනයේ අත්වේවා කියා අපි ප්‍රාර්ථනා කරමින් සාදුකාරය පවත්වමු.
2: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලිය.
3: සුදිල ගුවන්විදුලිය
1: රතන සූත්‍ර දේශනාව. එදා බුද්ධ කාලයේ විශාල මහනුවර ඇති වූ තුන්බිය තුරන් කිරීම සඳහා දේශනා කළ රතන සූත්‍ර දේශනාවේ අනන්ත වූ බලයෙන් සියලු ලංකා වාසීන්ට ලෝකවාසීන්ට උතුම් වූ නිරෝගී සුවය ලැබේවා. රෝගබිය තුරන් වේවා. සැමට සිත සාන්තිය සැනසීම නිරෝගී සුවයම ලැබේවා. අපි දැන් මහා බලගත් රතන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරමු.

0: Jordan Petolia.
1: සුදුල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු හයට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රටපුරා ලෝපුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.
3: කුජුත්තරා දාසියක් වීමට හේතුව. පින්වතුනි, කුජුත්තරා මේ දාසිය බොහෝ ධර්ම කතික දාසියක් බවට පත් වෙලා සිටියා. කාන්තාවක් බවට පත් වුණා. නමුත් ඇය ආත්මභාව 500ක් පුරාවට දාසියක් වීමට පුංචි අකුසල කර්මයක් කරගත්තා. ඒ අකුසල කර්මය කුමක්ද? සමහර වෙලාවට එය ඔබ නොසිතා, ඔබ එහි තිබෙන බරපතලකම නොදැන සිදු කරගන්නට පුළුවන්. ඇය එක දවසක් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ සිටු දියණියක් වෙලා ඉපදුණා. මේ සිටු දියණියට රහත් සාමණේර තෙරණියක් සිටියා. ඇය සමඟ බොහෝම ලෙංගතුභාවයෙන් තමයි මේ රහත් සාමණේර තෙරණිය සිටියේ. එක දවසක් සිටු මාලිගාවට මේ රහත් සාමණේර තෙරණිය වැඩම කළා. වැඩම කරාම මේ සිටු දියණිය කියනවා, අන්න අතන තියෙන මගේ රන් ආභරණය අනේ මගේ ළඟට ගෙනල්ල දෙන්න කියලා. අර මේසේ උඩ තියෙන මගේ රත්තරන් ආභරණය මගේ ළඟට ගෙනල්ල දෙන්න කියලා අර රහත් මෙහෙණින් වහන්සේට කීවා. ඒ රහත් මෙහෙණින් වහන්සේ ඒ ගෙනල්ල දුන්නා. අන්න ඒ රහත් මෙහෙණින් වහන්සේට කියලා ඒ කාරණාව සිදු කරගත්ත හේතුවෙන් තමයි පින්වතුනි ආත්මභාව 500ක් ඇයට දාසකම් සිදු කරන්නට, වැඩකාරකම් සිදු කරන්නට සිදු වුණු මහා අකුසල කර්මය. ඔබේ ජීවිතේනුත් ඔබ සමහර වෙලාවට පන්සලට ගියහම, වෙහෙරට ගියහම භික්ෂූන් වහන්සේට අණ කරලා, භික්ෂූන් වහන්සේගෙන් එහෙම දෙයක්, එහෙම වැඩක්, යම් කිසි දෙයක් සිදු කරගන්නට උත්සාහවන්ත වෙන්නට පුළුවන්. ඔබ සමහර වෙලාවට එහෙම සිදු කරගෙන තිබෙන්නට පුළුවන්. පින්වතුනි, එහි මෙහි සඳහන් වන ආකාරයට මහා අකුසල කර්මයක් සිදුවන බව අවබෝධයේ තබාගෙන ක්‍රියා කරන්න. තෙරුවන් සරණයි.

රහත්සේ වැඩ සලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත්තා කීර්තිය උදා කරගන්න.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේයි. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක්විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්නයි.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිරෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තැන තැන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත්තා කීර්තිය උදා කරගන්න.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

සුන්දර අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු. ආයුබෝවන් දයාපුර සහෘද ප්‍රිය ශ්‍රාවක හිතවතුනි, හිතවතියනි, අදත් සුදුල ගුවන් විදුලියේ ඔබ වඩාත් ප්‍රිය කරන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ආරම්භ කරන්නටයි මේ සූදානම. ප්‍රිය ශ්‍රාවක හිත මිතුරු මිතුරියනි, එහෙමනම් මට අවසරයි අදත් ඔබේ සවන්පත් අතර රැඳිමින් තෝරාගත් ගීත කිහිපයක පෙරවදන් ඉදිරිපත් කරමින් සහ වෙනත් ප්‍රයෝජනවත් තොරතුරු කරුණු කාරණා සඳහන් කරමින් මේ වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ගෙන එන්නට. ඔබේ සුඳුරු අතීත මතකයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොතයි මේ. මම ආරාධනා කර සිටිනවා මෙතෙන් සිට අප සමග රැඳෙමින් සුභාවිත ගී රස විඳින්නට එක් වෙන්න කියලා.

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

0: 届けに。
1: සුන්දුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

චිත්‍රපට ගීතයක් අහන්න අපි මේ වෙලාවේ සූදානම් වෙනවා. 1975 වර්ෂයේ අප්‍රේල් 4 වෙනිදා තරංගා සිංහල චිත්‍රපටිය තිරගත වුණා. එහි සුන්දර ලස්සන ගීතයක් තමයි තෝරා ගත්තේ. මේ තරංගා චිත්‍රපටියේ කතාව දෙබස් නිෂ්පාදනය සේන දයානන්දයන් සිදු කළ අතර තිර රචනය අධ්‍යක්ෂණය සිද්ධ කළේ සුමිත් අමරසිංහ මහත්මයා. සංගීතයේ අධ්‍යක්ෂණය කළේ ජස්ටින් ටොරින්ටන් අබේවර්ධන මහත්මයා. ගීතන නිර්මාණය කළේ ඩබ්ලිව්.ඩී. අමරදේව සූරීන්. ගීත ප්‍රබන්ධ සිද්ධ කළා මහාචාර්ය සුනිල් ආර්යරත්න, ධර්මශ්‍රී ගමගේ සිරිල් රත්නවීර කියන අපේ ශිල්පීන්. මේ ගීතය ගායනා කළේ එදා එච්.ආර්. ජෝතිපාල ගායන ශිල්පියා සමග ශ්‍රීමති තිලකරත්න ශිල්පිනිය. ඇත්තටම දයාබ රසනනි, අපි මේ ගීතයේ මුල් ගීතය ඔබ වෙනුවෙන් ප්‍රචාරය කිරීමට උත්සාහ ගත්තා. නමුත් එහි තිබෙන අපහැදිලිතා, ඒ වගේම ඔබේ ශ්‍රවණයට බාධා සිද්ධ වෙන නිසා ඒ මුල් ගීතය අපිට ප්‍රචාරය කිරීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. කනගාටු වෙනවා. ඒ පිළිබඳව අපි මේ ගීතය නව සංගීතය අනුව ගායනා කරනු ලබනවා මෑත යුගයේදී. ඒ ගීතය තමයි මේ ඔබේ සවන්පත් අතරට දැන් ගුවනට නැංවෙන්නේ තරංගා චිත්‍රපටියෙන්.

සුන්දුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රසවිඳිමු.

සුන්දර අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

1961 වසරේ වේදිකාගත වූ නරිබෑනා වේදිකා නාට්‍යයෙන් ගීතයක් රසවිඳීමටයි මේ සූදානම් වන්නේ. නරිබෑනා වේදිකා නාට්‍යය ජාති කුල ගොත් වයස් භේදයකින් තොරව මුළු මහත් ජනතාවකේම හදවතේ ලැබුම්ගත් සරල නාට්‍යයක් බවට පත් වුණා. මේ කතන්දරේ ඔබ අප කවුරුත් දන්නවා. දයානන්ද ගුණවර්ධනයන් මෙම නාට්‍යය නිදහස් රීතියක් අනුගමනය කරමින් රචනා කළා. දයානන්ද ගුණවර්ධනයන්ගේ ගීත සංකල්පනාවන් මේ නාට්‍යය සඳහා බෙහෙවින්ම ජනප්‍රිය වීම කෙරෙහි බලපෑවා. කුමටද සුබනියේ කඳුළු සලන්නේ ගීතය තමයි අපි රසවිඳීමට සූදානම් වන්නේ. ගීතය ආරම්භ කර ඇත්තේ මොනරිදු සෞද පානුව. මේ ගීතයේ කවිතා ගුණය මහත් ඉහලින් අන්තර්ගත වෙලා තිබෙනවා. ගීතයේ බස්වහර ප්‍රතිභාපූර්ණ කවියෙකු විසින් හසුරවා තිබෙන ආකාරය අපට මේ ගීතය අහන විට මොනවට පැහැදිලි වෙනවද? දයානන්ද ගුණවර්ධනයන් සාම්ප්‍රදායික ගීත රචකයෙකු නොවි. ඔහු ඔහුගේම නාට්‍යවලට අපූරු ආකාරයෙන් ගීත රචනා කළා. හොඳයි, එහෙමනම් 1961 වසරේ වේදිකාගත වූ නරිබෑනා වේදිකා නාට්‍යයෙන් මියුරු ජනප්‍රිය මා උපුටාගත් එම ගීතය අපි දැන් සුභාවිත ගී රසවිඳිමු තුලින් ශ්‍රවණය කරමු. ගීපද රචනය දයානන්ද ගුණවර්ධනයන්, තනු නිර්මාණය සෝමදාස ඇල්විටිගල මහතා, ගීතයේ මුල් ගායනය ආචාර්ය සල්මන් පොන්සේකා,

සුභාවිත ගී රස විඳමු වැඩසටහන අදත් නිෂ්පාදනය කළේ නදීෂ් චාරික. වැඩසටහන ඉදිරිපත් කළ මම චන්දන ශාන්ත කුමාර. සැමටම සුවදායක රාත්‍රියක් වේවා. තෙරුවන් සරණයි.

0: නියකපන අවිපිදීමේ විපාක පහ. නියකපන අවිපිදීමේ විපාක පහක් පිළිබඳව පිළින්ද වච්ච අපදානයට අනුව මෙහෙම සඳහන් වෙනවා. බොහෝ දැසිදස්සං ලැබෙනවා. ගව අශ්ව සම්පත් ලැබෙනවා. ආරක්ෂක මෙහෙකරුවන් ලැබෙනවා. කෙස් රැවුල් කපන්නන් ලැබෙනවා. බත් පිසින්නන්ද ලැබෙනවා. මෙන්න මේ කියන ආනිසංස පහ ලැබෙන්නේ පින්වතුනි, නියකපන අවි පූජා කිරීමේ ආනිසංස වශයෙන්. බොහෝ දැසිදස්සන් ලැබෙනවා. ගව අශ් ආදී සම්පත් ලැබෙනවා. ආරක්ෂක මෙහෙකරුවන් ලැබෙනවා. කෙස් රැවුල් කපන්නන් ලැබෙනවා. බත් පිසින්නන් ලැබෙනවා. තමන්ගේ ජීවිතය ගත කිරීමට අවශ්‍ය කරන මහා ආනිසංස සමුදායක් මේ පුංචි දෙයක් පූජා කිරීමෙන් ලැබෙන බව සඳහන් වෙනවා. එනිසා ඔබත් සිත සකස් කරගෙන පූජා කරන්න. එහි ආනිසංස සංසාරයට එකතු කරගන්නට පුළුවන්.
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්.
1: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදිල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවිය.

0: සුදුල ගුවන් විදුලිය සෑම දිනකම රට පුරා ලොව පුරා සදහැවත් ජනතාව වෙත සිත සාන්තිය ආරක්ෂාව සහ රැකවරණය පිණිස විකාශය කරනු ලබන සර්වරාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතන් සිට ගෙන ඒමටයි මේ සූදානම. මහා කාරුණික වූ අසරණ සරණ වූ ත්‍රිලෝතිලක වූ සාන්තිනායක වූ තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ පුරා 45 වසක් මුළුල්ලේ බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ වදාළ සතරවරන් දෙවියන් බෙහෙවින් ප්‍රිය කළ මහත්ඵල මහා බල මහානිසංස දායක වූ පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමට දැන් අපි සූදානම් වෙමු. පරිසමන්තතෝ තායති රක්කතීති පරිත්තං. පිරිත සෑම ආකාරයකින්ම ආරක්ෂාව සලසන්නේය. එදා තුම්බියෙන් වෙලාගත් විශාලා මහනුවර යළි සුකිත මුදිත වූයේ බුදුන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නය විසින් සජ්ජායනා කළ රතන සූත්‍ර දේශනාවේ ආනුභාවයෙනි. එසේ මහත්ඵල ගෙන දෙන සූත්‍ර දේශනාවන්ගෙන් සමන්විත වූ මේ පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතෙන් සිට ආර්ය මාර්ගයෙහි ගමන් කරන්නා වූ මහා සංඝරත්නය දේශනා කරනු ලබන පිරිත මහත්ඵලයි මහානිසංස දායකයි මහා බලගතුයි. සදහැව පින්වතුනි පින්වතියනි, පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ කිරීමට පෙර තිසරණයේ සහිත පංචශීලය සමාදන් වීම සඳහා
1: අවසරයි ස්වාමීන් වහන්සේ.
0: නමස්කාර.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා අතහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මංමුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරූ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සුඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත්වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්, සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය වචනය මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණයේ ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද මම යන මායාවෙන් මම මිදෙමින් සිටින නිසා මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සන්සුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා එය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා එය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මාවැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුළ ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුළම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

0: දරුවන් නැති සිටුවරයෙකුගේ කතාව අහලා බලන්න පින්වතුනි. මේ සිටුතුමාට ඉපදුන ආත්ම භාවයන් වල දරුවන් නැති වුණේ ඇයි කියලා, දරුවෝ ඉපදුනේ නැත්තේ ඇයි කියලා. එක්තරා කාලයකදී ජීවිතය ගත කරද්දී මේ සිටුතුමාට ධනය කෙරෙහි මහා ආසාවක්, මහා තෘෂ්ණාවක් සිතේ හටගත්තා. අන්නේ හේතුවෙන් තමන්ගේ සොහොයුරාගේ එකම පුතා වස්තුවට තියෙන ආසාව නිසා මහා තෘෂ්ණාවක් ඇති කරගෙන තමන්ගේ සොහොයුරාගේ එකම පුතා මරණයට පත් කළා. ඒ මරණයට පත් කරලා සීලු ධනය ඔහු ලබා ගන්නට ලැබුණා. අන්න ඒ හේතුවෙන් පින්වතුනි, ඔහු නිරයේ වැටි අවුරුදු ලක්ෂයක් පුරාවට අප්‍රමාණ දුක් වේදනාවන් විඳින්නට වුණා. මනුස්ස ලෝකේ ඉපදිලා තගරසිකේ බුදුරජාණන් වහන්සේට, තගරසිකී නම් පසේබුදුහාමුදුරුවන්ට එක් අවස්ථාවක දන් දුන් පිණින් සත්වාරයක් සිටු තනතුරු ලැබුවා. නමුත් පින්වතුනි, ඒ කිසිම කාලයකදී කිසිම දරුවෙක් ඉපදුනේ නැහැ. ඒ කිසිම කාලයකදී කිසිම දරුවෙක් ඉපදුනේ නැහැ. කරුණ විමසීමේදී සඳහන් වෙන්නේ ඉහතමා සඳහන් කළ මහා පාපී ක්‍රියාව හේතුවෙන් දරුවන් නොලැබුණ බව සඳහන් වෙනවා. ඒ වගේම දරුවන් නැති වස්තුව ඔහු මරණයට පත් වුණාම සෑම කාලයකදීම රාජසන්තක බවට පත් වුණා. රජයට අයිති වුණා. නැවත පින්වතුනි, රෞරව නිරයේ ඉපදුනා කියන සඳහන් වෙනවා. මෙසේ දරුවන් නැතිවීමට හේතුව ඉහත සඳහන් කළ කරුණ බව අපට අවබෝධ වෙනවා. සංයුක්ත නිකායේ ဒုတိය අපුත්තක සූත්‍රයේ මේ පිළිබඳව පැහැදිලි කරන්නේ. එනිසා ඔබත් ඔබේ ජීවිතයෙන් මේ අකුසල ක්‍රියාවන් සිදු කරගන්නට වෙහෙසෙන්නට එපා.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවක්.
1: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: දජග්ග පිරිත බියක් තැතිගම්මක් ලොමුදැහැ ගැනීමක් සැක සංකාවක් ඇතිවෙච්ච හැම මොහොතකම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තෙරුවන් ගුණ සිහි කරන්න. එම තෙරුවන් ගුණ ඇතුළත් මෙම දජග්ග සූත්‍ර දේශනාව මෙතැන් සිට ශ්‍රවණය කරන්න.

රෝගාතුරව සෛනයේ බැතිර සිටින මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ හමුවීමට වැඩම කළ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සුවදුක් විමසා මහා බලසම්පන්න බොජ්ජංග පිරිත දේශනා කොට වදාළසේක. ස්වල්ප මොහොතකින් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ නිරෝගී සුවය ලැබුවහ. එවන් ශක්තියක් ගැබ්ව ඇති මෙම බොජ්ජංග පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබටද නිරෝග සැප ළඟා වේවා.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.1 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
1: සුදිල ගුවන් විදුලිය
3: සීවලී පිරිත ඔබට අවැසි ආහාර පාන බහුල වේවා. ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් වේවා. රාජ චෞර සතුරු බියෙන් තොර වේවා. තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝගාබාධ වලින් මිදේවා. එම යහ ප්‍රාර්ථනාවන් පෙරදැරිව නිර්වත්‍ය ආකාරයටම ශබ්ද උච්චාරණය කොට සජ්ජායනා කරනු ලබන මෙම සීවලී පිරිතම ශ්‍රවණය කොට ඔබත් ශාන්තිය උදාකර ගන්නා.